0: සුබ දේශනක්. වෙලාව දේශන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාතික වාර්තා සමි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

Supreme Radio. Supreme Radio.

සුබම සුබූදැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම එනං ඉතින් අදත් හරියටම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ ඔගොල්ලෝ ආදරය කරන ඔගොල්ලෝ බලාගෙනඉන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන එනං ඉතින් වෙනද විදිහටම ඔයාට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ හරියටම උදේ 7 වෙනකන් එක දිගටම ආවහගෙන ඉන්න ඕනේ මේ විදිහට පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන

0: 89.1 Supreme Radio
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කපේ නිමේෂා. Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: සුප්‍රීම් රේඩියෝ
1: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහනේ අපිව ආගෙන ඉන්න දක්ෂ පොඩිත්තන්ට විෂේකාර පොඩ්ඩ විශේෂාංගය අපි වෙන් කරලා තියෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මගේ නම රොමිත් නෙත්තින්. මම ඉගෙන ගන්නේ 6 ශ්‍රේණියේ. මගේ පාසල ආරක්ෂක සේවා විද්‍යාලය. එක්තරා ගම් ඉවුරක ලොකු අඹගසක් තිබුණා. ඒ අඹගසේ වඳුරෙක් හිටියා. ඌට බඩගිනිනාම ඌ අඹ කාලා ජීවත් වුණා. ඔය අතර ගඟේ කිඹුලෙක් හිටියා. ඒ කිඹුලටත් වඳුරා අඹ ගෙඩියක් දැම්මා. කිඹුලා වඳුරට ස්තුති කළා. දැන් කිඹුලායි වඳුරායි හොඳම යාළුවෝ වුණා. කිඹුලා දවසක් වඳුරාට ගෙදර එන බවට යෝජනා කළා. වඳුරා යෝජනාව පිළිගත්තේ නැහැ. පසුව බැරිම තැන වඳුරා යෝජනාව පිළිගත්තා. කිඹුලායින් පසු වඳුරාව පිට උඩ තබාගෙන ගඟ මැද්දට එක්කන් ගියා. ගඟට දාන අඹ එච්චර රසයි නම් ආගේ හදවත කොච්චර රසයිද කියලා කිඹුලා කිව්වා. වඳුරා මේ මර උගලෙන් බේරෙන්න පායක් කල්පනා කරා. ඇයි ඕක කලින් කිව්වේ නැත්තේ? මගේ හදවත තියෙන අර අඹ ගහේ තිබෙන මුදුනේ. මාව ඔයා ගං ඉවුරට ගිහින් දැම්මොත් මං ඔයාට හදවත අරන් දෙන්නම් කියලා වඳුරා කිව්වා. කිඹුලා වඳුරාව ඉවුරට ගෙනින් දැම්මා. වඳුරා ගසට නැග ජීවිතේ බියරගත්තා.
1: හරිම ලස්සනයි. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද එවන්නේ? 0718 893 893 කියන අපේ WhatsApp නම්බරයකට ඔයාගේ අම්මට හරි තාත්තට හරි කියලා සද්ද නැති තැනකට ගිහින් ලස්සන සින්දුවක් හරි කතන්දරයක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති ඔයාගේ ඒ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, චිත්‍ර අඳින්න දක්ෂ, ලස්සනට නිර්මාණ කරන්න දක්ෂ පොඩිත්තොත් දැන් අපිව අහගෙන ඉන්නවා. අන්න ඒ පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්න යන්නේ. ඔයාට තියෙන්නේ ලස්සන නිර්මාණයක් කරලා, එහෙම නැත්නම් ලස්සනට චිත්‍රයක් ඇඳලා සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන විපණයට අපිට එවන්න. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. එහෙනම් ඉතින් ලස්සන චිත්‍රයක් ඇඳලා, එහෙම නැත්නම් ලස්සන නිර්මාණයක් කරලා අපිට එවන්න.

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් පුරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන්න නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි, සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙනවා. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනිවලට නේද?
5: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. Supreme Radio. මේක සුපිරියක්.
7: Supreme Radio පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඕගොල්ලන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට කියලා දෙනවා. අද අපි කියලා දෙන්න යන්නේ අපිට එදිනෙදා කතා බහ කරද්දී අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාව වෙනුයි ජපන් භාෂාව වෙනුයි. අදේ පාඩමේ තුන්වෙනි කොටස. හරියට අහලා හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල.
8: පුටුව
9: ඊසු ඊසු ඊසු චයා.
8: තේරෙනවා.
9: වා කා රි මා සු වා කා රි මා සු වකරිමස් අන්ඩර්ස්ටෑන්ඩ්.
8: සංගීතය
9: ඕ න් ගා කු ඕ න් ගා කු ඔන් ගා කු. මියුසික්

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ක්‍රීම් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
1: වෙල්කම් ෂෝ කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udaya hatata welcome show
3: anugrahaya
4: wartha pita wartha kamani koti yate nlb danade tahane lutrayye rupiyal 13.98 ikma u devanta supiritya galaba dimin rathi sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tahane nidahane bindi gena obat kotipatiye kuwanna
5: meltol hisarathaya una sempati ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: 89.1, 89.3, Supreme Radio.
1: දන්නෙම නැතෝ කාලෙ ගෙවිලා ගිහින් අපිට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදට ගියාට හෙටත් හරියටම උදේ 6 වෙද්දී මං එනවා මගේ පොඩ්ඩංග බලන්න. පරිස්සමෙන් ඉන්න ඕනේ. ගෙදර වැඩ කරන්නත් ඕනේ, සෙල්ලම් කරන්නත් ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: Sunnaviai e Grand Sunnaviai Tuner. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magiyan. Magiyanate.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය

0: උණුසුම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: Bir hatayı bir arayı hatayı den velava. Subuday sanak ya bocama. Subuday sanak çalmır ay bu an.
1: Ay bu an ipu ay bu an. Subuday sanak subuda basa.
0: Adajveri bası hatanı veri da. Brahas patin da. Be saati ekmente gevile yanava çalmır. Ambe kalpana kare. Attar mı tinne de. Davası patangalno. Davası ivar veno. Ay davasak patangalno. Ay davası ivar veno. Me davastaki jeevat venna api munna tarang mahan seno adını.
1: ඒකනේ කියන්නේ ඉතින්.
0: ඒ කියන්නේ මේ දවස් ටික වෙනුවෙන් අපි මේ ආපහු පටන් ගන්න අලුත් දවසක් වෙනුවෙන් අපි මහන්සි වෙන විදිය දන්නේ. ඒ කියන්නේ උදයක්, දවාලක්, රැයක් නැතුව මහන්සි වෙන මිනිස්සු තමයි ඉතින්.
1: රැයක් දවාලක් නැතුව ඉතින් අපි ජීවිතේ ජීවත් වෙන මහන්සි වෙනවා ඉතින් නේද? ජීවත් කරගන්න.
0: ඒකල්වත් ඉතින් චාමර දැන් මේ තියෙන තත්ත්වේ හරියට අපිට ඉතින් ජීවත් වෙන්න නෙවෙයි අර හිමද ආහාරි හරි චුට්ටක් ජීවත් වෙනවා වගේ අන්න එහෙම හැඟීමක් තමයි
1: දැන් සංකේතාත්මක ජීවත් වීමක් තමයි තියෙන්නේ නේද?
0: ඔව් අර අපි ඉන්නවා තාම ඉන්නවා ඔව් ඉන්නවා අර හැමදාම උදේ නැගිට්ටාම පස්සේ ආ ඉන්නවනේ හරි එහෙම තමයි හිතන්න වෙලා තියෙන්නේ දැන්
1: මිනිස්සු ඉතින් කරන කියන දේවල් අසාර්ථක වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ හැබැයි නේද? හැබැයි ඉතින් මිනිස්සෙක් අනිවාර්යෙන් ඉතින් තමන්ගේ ජීවිතේ තමන් ඉතින් මේ ආපු වැඩි ඉවර කරලා යනකම් ඉතින් උත්සාහයත් අරින්න හොඳ නැහැ. නේද? පරාජිතයෙකු විදිහට ඔබ ඉන්නවා කියලා සමහරට ඔබ හිතාගෙන ඉන්නව නම් හැබැයි පරාජිතයෙකුුණත් කමක් නැහැනේ පු උත්සාහ කරලා නේද?
0: අනිවාර්යෙන්ම.
1: එහෙනම් අපි උත්සාහ කරමු වෙන දෙයක් වෙන්න කියලා හිතාගෙන ඉඳි.
0: සමහර අය කියවන්නේ චාමර මම බැඳීම් වලින් අසාර්ථකයි. මම මේ රැකියාවෙන් අසාර්ථකයි. මම මගේ ජීවිතෙන් අසාර්ථකයි. මම මගේ ව්‍යාපාරයෙන් අසාර්ථකයි. මම මගේ පවුලෙන් අසාර්ථකයි කියලා කියනවා. සමහර අයට ඔය විදි වලින් එක එක දේවල් තියෙනවා. හැබැයි දන්නවද අපිට හැම දෙයක්ම මැනේජ් කරගන්න පුළුවන් අපි හරියට ඒකන හිතුවොත් එහෙම අපිට හිතන්න අමාරු වෙන වැඩ ඉන්න තියෙන්නේ චාමර.
1: පැරදිලා පැරදිලා ටිකක් ජයග්‍රහණය කරනකොට සතුරක් එනවා ඉතින් අපිට. ඊයේත් අපිට සතුරක් ආවේ වගේ. දැන් කොහොද සිංහකොල්ලෝ කියලා කියනවද අපි?
0: නෑ.
1: බඩහිරින්දේ කොදේව කන්ද නෑම සමග පැවති පළමු එක් දින තරගයේ ලකුණු 41 ක ජයක් වාර්තා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන්කමක් ලැබුණා. ඔය තියෙන සුබවාදී බලාපොරොත්තු නේද?
0: සුබවාදී බලාපොරොත්තු තියෙනවා.
1: හිතා ගන්න බැරි දේවල් මේ ලෝකේ වෙනවා කියලා කතාවක් තියෙනවා නේද?
0: ඔව් කලබල වෙන්න එපා කලබල වෙන්න එපා
1: පොඩ්ඩක් ඉන්න. වෙන දේ හිතා ගන්නත් බෑ. ඔය හිතන දේ වෙන්නේ නැහැ කියලා නේද?
0: කලබල වෙන්න එපා කලබල වෙන්න එපා. තව මැච් තියෙනවා. කලබල වෙන්න එපා.
1: තරග තුනකින් නෑ සමන්විතයි. එක් දින තරගයේ.
0: ඒකනේ තියෙන
1: නිසා. තව දෙකක් තියෙනවා.
0: ඔව් කලබල වෙන්න එපා කලබල වෙන්න එපා. තව දෙකක් තියෙනවා. ඒ නිසා
1: වෙන්න එපා. හිතට ගන්න හැමෝම ගන්න එපා නේද?
0: ඔව් ඊට පස්සේ අන්තිමේදී අර අපි ඕනරට හිතර ගත්තට පස්සේ වෙන්නේ ඒකනේ කලබල වෙන්න එපා අනිවාර්යෙන් ප්‍රශ්නයක් කරලා.
1: ඉතින් සුබපැතුම් අපේ කණ්ඩායමට බලමු අපි ඊතුරු තරඟ ටිකක් කොහොමද වෙන්නේ කියලා ඉතින් නේද? එහෙම තමයි ඉතින් ජය පෙරදුම එක තමයි මේ ජීවිතය ඉස්සරහට යන්න වෙන්නේ ඉතින් සීනහා කඳුළු වෙනවා යනවා ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. ඔව්. අදත් ඉතින් ඔයාගේ ජීවිතය ආරම්භ කරන ඔයාලට ඉතින් හොඳම දවසක් ඇවිල්ලා තියෙන කියලා හිතාගෙන ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාලඟ ඉන්නවා කියලා මතක තියාගන්න ඕනි ඔයා.
0: ඔය ක්‍රිකට් වලට විතරක් නෙමෙයි රටේ තියෙන හැම ක්‍රීඩාවකටම මේ ඔය ජාතික ක්‍රීඩාවන් වලට වගේම අරමුදල් සපයන්න ජාතික ලොතරැයි මණ්ඩලය ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ක්‍රිකට් විතරක් නෙමෙයි අනිත් ඒවාට අවශ්‍ය කරන අරමුදල් ටික ජාතික ලොතරැයි මණ්ඩලය දෙනවා වගේම තමයි රටේ සංවර්ධනයට රජයේ කහබද අරමුදලට මුදල් ලබා දෙන ගමන් අපිටත් අවශ්‍ය කරන සේවාව ඒ විදියටම සපයන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඉතින් ඒක ගැන මතක තියාගෙන වැඩි වැඩියෙන් ගන්න ටිකට්. ඒ වගේම
0: උණ කැස්ස එහෙම පිරිසාව එහෙම තියෙනවා නම් වැඩිපුරම ඔයා
1: ගන්න. තියෙනවා කියන්නේ තියෙනවා මේ දවස්වල. ආරද නැත්තේ නේද?
0: ඇයි ඉතින් පහුගිය දවස් ටිකේ වැඳ පුදන්සල් වැඳිල්ලට අනිවාර්යෙම ඉතින් අයිස්ක්‍රීම් දන්සල්ම කීයද? වැස්ස කොච්චර තෙමුණද?
1: නිවර්තන යන නිවර්තන කලාපයේ කියනවා නේද? වැස්සත් වැඩි වෙනවා.
0: ඒ නිසා අනිවාර්යෙන් මොල්ගේ පොකට් එකේ තියාගන්න ඕන කාඩ් එක තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ. ඉතින් මෙල්ඩෝල් ඉන්නවා අපිත් එක්ක මේ ගමන යන එකතු වෙන. ඔයා ගාවත් අනිවාර්යෙන්ම මෙල්ඩෝල් තියාගන්නම ඕනේ ඔයගේ පොකට් එකේ. හරිද? එහෙම නැති වුණොත් එහෙම ඉතින් අපිට කියන්න එපා. අනේ ඉක්මනට හොඳ වුන්නේ නැහැ නේ කියලා.
1: එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගන්න උදේ 10:00 කන්ද එකතුලා ඉන්න. ඊයේ පැතුම් නිසංග ලකුණු 79 නේ.
0: 79.
1: 79. හය පාරවල් කීයක් තියෙනවද මන්ද?
0: කීයක්ද?
1: කීයක් හය පාරවල් නේ හතරේ පාරවල් 9ක් තියෙනවලු. පැතුම් මොකද කරන්නේ වා නේද?
0: පැතුම් ඉතින් කොහොමද හැමදාම අපේ පැතුමනි ශාවර මං කවදාවත් කොතන ගියත් පැතුම්ට නම් බනින්නේ නැහැ මොකද සමහර මැච් දිනෙවෙම පැතුම් විතරයි ඒ නිසා මම පැතුම්ට මොන බලාවකත් බනින්නේ නැහැ නේ අපේ චූටි බිම් වල
1: පැතුම් අහන්න වෙල්කම් ෂෝ නේද
0: ඔව්
1: මෙච්චර කියන එක එහෙනම් ජය වේවා සුබ දවසක් මං ශාමර
0: මම නිපුරිකා

0: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක් නැතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල
1: මෙල්ටෝල් හිසරදය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ ක්‍රාණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with ආශි.
6: ආ ගොඩ වෙන ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
7: පිටරට උදවිය මම හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
6: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with
8: ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගය දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
9: ගොවිසෙත ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවසවල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුන පළවෙනි වතාව තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවෙන් ඉඳලා සිටිනවා. මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
8: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
10: 89.1 89.3

0: පිරළු කතා අරගෙන උදෙන්ම උදැහතයි විනාඩේ 25යි දැන් වෙලාව. අපි කාලගුණය ගැන බලන්නත් ඕනේ. මං හිතන්නේ වහිනවා ඇති නේ චාමර.
1: සමහර පැතිලට වහිනවා කියලා තමයි කියලා තියෙන්නේ. බස්නාහිර සබර්ගමුව වයඹ බලාත්තුල ඒ වගේම ගාල්ල සහ මාතර මහනුවර යන දිස්ත්‍රික්ක වලත් නුවරළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා
0: තියෙනවා.
1: බස්නාහිර සබර්ගමුව පළාත්තුල ඒ වගේම ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්ක වල මේ වර්ෂාපතනයේ මිලිමීටර් 100 වගේ තද වැසි වෙන්න පුළුවන් කියලා තියෙනවා.
0: මිලිමීටර් 100ට වැඩි.
1: 100ට වැඩි සෙල්ලම් නැහැ හොඳේ.
0: මහිනවා.
1: මධ්‍ය කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු සහ උතුරු මැද පළාත්තුල ඔය ආශ්‍රිත ප්‍රදේශ වල සුළං ප්‍රවාහයේ වැඩිවීමක් තියෙනවා කියලා තමයි කියන්නේ. වැසි තත්ත්වයේ බලපෑමක් නම් ඒ ප්‍රදේශ වල තියෙනවා කියලා නෑ. ඒ ප්‍රදේශයට හොඳට පායන උදින් මේ දවස් ටිකේ.
0: දැන් ඔය වැසි තත්ත්වයේ බලපෑම තියෙනවා කියලා කියපු ගමන් චාමර අපි වැඩිපුර මේ අවධානය යොමු කරන එකක් තමයි ඔය ගංගාවට නම් ඉන්නේ මේ මොකද වෙන්නේ ගංගාවල තියෙන තත්ත්වය වැඩි වෙලාද වතුර තත්ත්වය වැඩිද එහෙම
1: කියලා. ගංගාවට.
0: ඔව් ගංගාවට ඉන්න කට්ටිය ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරනවා. ඊට පස්සේ ආපහු වැස්ස වැඩි කියලා කියපු ගමන් කඳු වල ඉන්න කට්ටිය කඳු වල තියෙන නායම් ස්වභාවය මොනවා කියද නායම් තත්ත්වය ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට තවත් සමහර වැඩිපුරම කරන වැඩේ තමයි ආ තමන්ට මේ කිවිසුම් යනවා නම් එතකොට බිරිසාව හැදෙනවා නම් මේ දේවල් ටික තියෙනවා නම් අන්න ඒ දේවල් වලට මොන බෙහෙත් ටික ළඟ තියාගන්න එක. මොකද දන්නවා අර සීත කාලගුණයක් එනවා කියලා කියන්නේම තමන්ට කිවිසුම් යන එක හොඳටම වැඩි. එතකොට උණ හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඔළුවේ කැක්කුම හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. කැස හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. එහෙම කියලා කියනවනේ ඉතින්. ඔය ඉතින් ඔක්කොටම එකම එක බෙහෙතක් තියෙනවා. එයාට පුළුවන් වාට අර සනසී මේ දවස් ටික ගත කරන්න. ඔය කියන කාලය ගත කරන්න. එහෙම නැත්නම් මේ වැස්සෙන් පස්සේ ඇති වෙන ලෙඩ රෝග වසංගත වලට හොඳටම හොඳ කරන්න බෙහෙතක් ඉන්නවා. හොඳම කෙනෙක් ඉන්නවා. අනිවාර්යයෙන්
1: අනිවාර්යයෙන්. දැන් ඉතින් අපිට වැස්ස නවත්තන්න පුළුවන්කමක් නැහැ නේද?
0: නැහැ.
1: වැස්සත් එක්ක මේ ලෙඩ රෝග කියන දේවල් එනවා කියන එක අපි දන්නවා. පරිසර සමතුලිතතාවය වෙනස් වෙනවා කියලා අපි දන්නවා. ඒ හින්දා ඉතින් ඔයාට තියෙන්නේ ඔයාගේ පොකට් එකේ පර්ස් එකේ අනිවාර්යෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න එක.
0: සාමාන්‍යයෙන් අපිට ඔළුවේ කැක්කුමක් කියලා හැදෙන්නේ නැහැ නේ චාමර. ඔළුවේ කැක්කුම හැදෙන වෙලාව අපිට හිතා ගන්න බෑ. මොකද කලින් මැසේජ් එවන්න නැහැනේ. ඔළුවේ කැක්කුම හැදෙන්න යන්නේ. එහෙම කියන්නේ නැහැ නේ ඉතින් අපේ ඇඟ. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඔළුවේ කැක්කුම හැදිච්ච ගමන් ඒකට සහනය ගන්න මෙල්ඩෝල් පාවිච්චි කරන්න. කැස්ස හෙම්බිරිස්සාව ඔළුවේ කැක්කුම අගපත වේදනාව මේ හැමදේම ඉක්මනටම නැති කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔයා ගන්න මොන කාඩ් එක තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ. ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතු ඔයා අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. ඔයාට හිතා ගන්නවත් බැරි විදිය සහනයක් හම්බ වෙයි. සමහරක් විට අද ඔයාගේ හොඳම දවස වෙන්න පුළුවන්. ඒ හොඳම දවසෙත් ඔළුව කැක්කුම හැදෙන්න ඇඟපත් වේදනාව වෙන්න හදනවා වගේ නම් එක දිගට කෙවසුම් දෙක තුනක් ගිහිල්ලා ඔයාට පණවිඩයක් දෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන මෙල්ඩෝල් පෙති දෙකක් බොන්න ඕනේ. හරිද?
1: සමහර ඔෆිස් එකට ඇතුල් වෙන්නේ ඔළුව රෙදෙනවා කියාගෙන නේද?
0: එහෙම තමයි. එහෙම අයට අනිවාර්යයෙන්ම ඔෆිස් එකට ඇතුළු වෙච්ච ගමම අවුලට දෙනවද? ඉන්න දෙන්න. පොඩ්ඩක් ඉන්න කියලා ඔෆිස් එකේ ඔය දැන් ඔය තියනවානේ මේ ෆස්ට් එඩ් බොක්ස් එක බලා ගන්න කෙනා. ඒකෙන් ඒකට මෙල්ඩෝල් කාඩ් එකක් දාගෙන අනිවාර්යයෙන් මේකෙන් පෙති අරගෙන දෙන්න ඕනේ. හරිද? මෙල්ඩෝල්.
1: අනිවාර්යෙන් අපහසුතාවන් තියාගන්න එපා ජීවිතේ කොතනකදීවත් නේද? ඒක නිසා අනිවාර්යයෙන් මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන මේ කියපු වේදනාවන් සියල්ලකටම ඉක්මන් විසඳුම් වාට ඉක්මන් සහනෙ වාට අරගෙන එනවා. මෙල්ඩෝල් එක මතක තියාගෙන ඉඳින් ළඟම තියාගන්න මෙල්ඩෝල් කාඩ් එක.
0: ඒගෙන මතක් වෙන ගමන් චාමර තවත් මතක් කරන්න දෙයක් තියෙනවා. මතක් කරන්න කෙනෙකුත් ඉන්නවා. මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ ජීවිතේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අද සම්පත ගැන මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නාලා ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නු ලබනවා. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම රුපියල් 250,000ක මුදල් තැගීමට හම්බෙනවා. වගේම තමයි අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තැගි විතරක් නෙමෙයි අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තැගිත් ඒ වගේම තවත් සෙසු ත්‍යාගතවට අද සම්පත ලොතරැයි පත් හරහා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 40කට ලොකුම ලොකු වෙනසක් වාගේ ජීවිතේ වෙනසක් කරනවා නම් ඒ ජාතික ලොතරැයි මණ්ඩලය දෙන ටිකට් පත් විතරෙම
1: මතක තියාගන්න. අද වියදමට අද සම්පත ලොතරැයි. හරි, ඔයාගේ අද දවසේ තියෙන වියදම් ටික කළමනාකරණය කරලා දෙන්න. ඕකට කොහොටවත් ණය වෙන්නේ නැතුව ඔයාලට කොන්ද කෙලින් තියාගෙන අද දවසේ මූණ දෙන්න හයිය දෙනවා. ජාතික ලොතරැය මණ්ඩලයේ අද සම්පත.
0: ඊට පස්සේ වාට කියන්න ඕන වෙන්නේ මට හීනයක් වෙලා ඔයාව. එහෙම කියන්න ඕන වෙන්නේ ඔයාට හීන හැපෑ කරගන්න පුළුවන්. ඒකට තමයි ජාතික ලොතරැය මණ්ඩලය මේ අත දෙන්නේ. හැබැයි ඉතින් මෙච්චර දේවල් කරලා දිනත් ඉතින් ජාතික ලොතරැය මණ්ඩලය ඔයා ඉතින් ඔයාගේ ජීවිතය හදාගත්ත නැත්නම් වැඩක් නැහැ. මම නම් කියන්නේ.
1: අනිවාර්යයෙන්. ඒක වෙනම කතා කරන්න ඕන.
0: The Welcome Show.

0: හොඳ වර්ගකි
1: අයෝ මහත්තය යකට ගන්නකට බ්‍රන්ඩ් වෙන්න නම මිනුම් ප්‍රමාණය ගහල තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රන්ඩ් GI බොක්ස් බාර් තමයි මෙල්වා GI බොක්ස් බාර්
2: මෙල්වාබෙති දන්න කියන GI බොක්ස් බාර් උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම.
6: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
2: සින්දු කපේ විත් නිමේෂා
9: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
10: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
11: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
12: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
13: හැඩකාර දඟකාර පොඩිත්ත වෙනුවෙන්මයි.
14: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: The Welcome Show. උදේ 7 විනාඩි 45 දැන් වෙලාව අපි පුවත් සිරස්තල බලන උනේ අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට.
1: අද ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා පාස්කුදා ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨහට රටින් පිටවීම තහනම් හමුදා බුද්ධි නිලධාරී දෙදෙනෙකුටත් විදෙස් ගමන් බෑ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් දෙදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ දවසේදී විදේශ ගමන් තහනමක් පැනවීම සම්බන්ධයෙන් තමයි වාර්තා කරලා තියෙන්නේ ප්‍රධාන පුවත් සිරස්තලේ. රට යන්න බෑලු තාවකාලිකව ඉන්න කියලා තමයි කියන්නේ.
2: බෑ බෑ බෑ.
1: දෙමළකොඩ නිවසක උඩුමහලේ ගිනි අවි දහනවයක් කෝටියක මත්කරල් අයිතිකරු දෙමළකොඩ චමින්දගේ පුතා සිවුදනෙක් අත්අඩංගුවට. තාත්තගේ මග යන පුතෙක් නේද? දෙමළකොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ සූක්ෂම ලෙස සංගවා තිබේදී ඊයේ සොයාගත් මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවි එකක් සහ රුපියල් කෝටියක පමණ මත්කරල් ලක්ෂයකට අධික තොගයක් පාතාලකාලී නායකයෙකු ලෙස සැලකෙන දෙමළකොඩ චමින්ද නැමැත්තාගේ පුතෙකු වන මලීෂ නැමැත්තාට අයත් ඒවා බවට පරීක්ෂණවලින් හෙළිවලා තියෙනවලු. ඒ වගේම වැඩිහිටි නිවහනේ ගින්නක් 11ක මරුට 6ක් රෝහලේ මේ අවාසනාවන්ත සිදුවීමත් අද දවසේදී වාර්තා කරලා තියෙනවා ලංකාදීපේ. මේ ගැනත් ඉතින් අපි කතා කරමු. ඉතින් උදේම ඉතින් මේ වගේ දේවල් කතා කරන්න තරම් ධෛර්යයක්වත් නැහැ වෙලාවකටදී නේද?
2: ඔය ගැන කතා කරන්න අමාරුයි ශාවර. මොකද ඒකට හේතුව එතන ගොඩක් වෙලාවට හිටියේ මානසික ආබාධ තියෙන ගොඩක් අය හිටියේ. ඉතින් එතකොට ඒ වගේ කට්ටියත් එක්ක ගනුදෙනු කරගෙන හිටපු තැනකට තමයි මේ වගේ හරි අභාග්‍ය සම්පන්න දෙයක් සිද්ධ වුනේ.
1: ඉතින්
2: අන්තිමේදී 11ක් ජීවිතක්ෂයට පත් වෙලා 6 දෙනෙක් රෝහලේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඊ රාත්‍රියේ වෙනකම්ම කිව්වා තවත් සමහර අය හොයාගන්න බෑ කියලා. හැබැයි අවසානයේදී හොයාගෙන තියෙනවා 11ක් මරණයට පත් වෙලා කියලා. ඉතින් මං කල්පනා කරේ චාමර තමන්ගේ ජීවිතයේ දේවල් හරියට තේරුම් ගන්න බැරි මිනිස්සු මේ විදියට ගින්නකට යට වෙලා මැරෙනවා කියලා කියන එක ඒක මොන තරම් වේදනාවක්ද කියලා.
1: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්.
2: කියන්නේ තමන් ජීවිතේ අර ඔළුව වෙහෙසවල තේරුම් ගන්න පුළුවන් දෙයක් ඒගොල්ලන්ට තිබ්බේ නෑනේ චාමර. ඒගොල්ලන්ට කාලා බීලා ඉන්න එතකොට සතුටින් ඉන්න කියන දෙයට අමතරව ගොඩාක් බලාපොරොත්තු තිබ්බේ නෑ යාළුවා. තමගේ කට්ටියත් එක්ක ඉන්න එක තමයි යාළගේ ලොකුම බලාපොරොත්තුනේ. හැබැයි ඉතින් අවසානයේදී ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ ස්ථාන ගැන අවධානය මීට වඩා වැඩියෙන් යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් මෙතන ඉන්නෙම වැඩිහිටියන් විතරක් නෙමෙයි චාමර. මානසික ආබාධ තියෙන එක එක විදිහ ආබාධ තත්ත්වයන් වලට ගොදුරු වෙච්ච කටිරි තමයි මේ වැඩිහිටි නිවහනේ හිටියේ. ඉතින් සමහර අයට හරියට දේවල් මතක නැහැ, හරියට කතා කරගන්න බෑ. කොඩා කාලින් තම තිබ්බ ආබාධත් එක්ක හිටපු කට්ටිය මෙතන හිටියා. ඉතින් එහෙම තැනකට මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ සහ ඊට වඩා සේවක පිරිසක් යොදාගෙන, එතකොට හරියට තේරෙන සේවක පිරිසක් යොදාගෙන මේ දේවල් කරන්න ඕනේ. මේ දේවල් වල තත්ත්වය වැඩිපුර හොයලා බලන්න ඕනේ.
1: පෞද්ගලික අංශයට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා නේ. එතනින් එහාට නේද ඒක විධිමත් යාන්ත්‍රණයක් හදන්න වෙයි. ඉතින් මේ වගේ ගොඩාක් ඊටාම සත්භාවයෙන් කරන ගොඩක් දේවල් තියෙනවා පෞද්ගලික මට්ටමින්. ඉතින් ඒ දේවල් වලට එයාලට පුළුවන් තරම්ින් තමයි එයා කරන්නේ. ඒකට එහා ගිය බුද්ධිමත් කිරීමක් සහ ඒ රැකබලා ගැනීම ආරක්ෂාව ඒ පහසුකම් සපයන එක ඉතින් රටක රාජ්‍යක වගකීමක්.
2: ඒ කියන්නේ චාමර මේක ඉන්න සමහර මිකනේ දැන් ගොඩක් කලාවර මේක සෝෂල් මීඩියා වලින් වැඩිපුරම ප්‍රසිද්ධ වෙච්ච ස්ථානයක් නේ. ඉතින් මේ තැනට ආදරේ වැඩිපුරම හම්බුණා. මේක ඉන්න විශේෂම පුද්ගලයන් හිටියා. ඒ පුද්ගලයන්ගේ හිනාවට කතාවට මිනිස්සු ගොඩාක් ආදරය කළා. ඉතින් ඒ ආදරයත් එක්කම තමයි මේ මිනිස්සු මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇතරම අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔවුන් ප්‍රාර්ථනා කරන සුවය ප්‍රාර්ථනා කරනවා. මොකද අපිට වෙන දෙයක් ප්‍රාර්ථනා කරන්න විදියක් නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරපු සුවය, ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් ලැබපු සුවය ඔවුන්ට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයි කවදාවත් අපිට මේ වගේ ප්‍රවෘත්ති උදේ පාන්දර කියන්න නොලැබේවා, මේ වගේ දේවල් සිද්ධ නොවේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ.
1: අනිවාර්යෙන් ATM වලට ගෙනියන්න හැදුව කෝටි 3000ක් කොල්ල කාලා හොරණෙන් තමයි සිද්ධිය වාර්තා වුණේ නේද?
2: දෙකම හොරණේ.
1: දෙකම හොරණේ.
2: ඒ කියන්නේ වැඩිහිටි නිවාසයේ ගින්නත් හොරණ, ATM වලට ගෙනියන්න හදපු කෝටි 3000 කල්ල කාලා තින්නත් හොරණේ.
1: ලංකාවෙන් යවන බඩුවලට ඇමරිකාවෙන් අලුත් බද්දා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ රුව සහිතව ලංකාදීපේ වාර්තා කරනවා. Thank you ඉදින් නේද? මෙච්චර මේ ප්‍රශ්න වෙලා තින්නෙත් ওই මහත්තයා හින්දා තමයි ඉදින්.
2: අර හෙලිකොප්ටර් ටිකට.
1: ඒ ටිකට හරියන්න වෙන්නේ. ඕවා ගන්න තුින්න තියෙන. රංගගේ මරණය දෙවිනසා ගැනීමක් අධිකරණ වෛද්‍ය කමිටු උසාවියට දන්වයි කියලා අතරේ වාර්තා කරනවා. සලේ දැඩි මානසික ආතතියෙන් දිවි හානිකර ගැනීමේ තවදහනමක කියලා ජේ.එම්.ඕ. වාර්තාවක් ගෙනහැර ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර කියයි කියලත් වාර්තා කරලා තියෙන අපි දැක්කෝ සම්බන්ධයෙන් කතා කරලා තියෙන ඊයේ දවසේදී.
2: ටීසර්ස් නෙමෙයිනේ. ටීසර්ස් නෙමෙයිනේ නේද? කලින් නිකන් ප්‍රචාර දැන්වීමක් නෙමෙයි නේද? ගොඩක් වෙලාවට මොකද දැන්?
1: නේවන්ද.
2: පහගේ දවස් දෙකේම වැඩි වෙයිද කියලා කිව්වහම පස්සේ වැඩි වුණා.
1: ට්‍රැල්ලකට යනවා කියන්නේ නේද?
2: අවධානය යොමු කරන්න වැඩි වෙලින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒ උපරිම ආරක්ෂාව ලබා දෙන්න. ඒ වගේම තමයි එහෙම මොනාහරි දෙයක් වටේ පිටේ තියෙනවා නම් ඒව කරන්න ඕන දේවල් ඒ ආරක්ෂක අංශ දන්නවනේ. ඉතින් ඒ නිසා වැඩිපුර අවධානය යොමු කරනකින් ජීවිතයක් බේර ගන්න සහ මේකේ උත්තර කොහෙන් හරි හොයා ගන්න පුළුවන් වෙයි.
1: අනිවාර්යෙන් අපේ තරින් අවධානය යොමු කර ඉන්න අනතුරුව දිනමින පුවත්පතේ ප්‍රධාන පස්සිරස්තලේ වාර්තා කරලා තියෙනවා දිනමිනත් මිල්ලනිය සිදුවීම සම්බන්ධයෙන්.
2: හොරණ මිල්ලනිය වැඩහිටි නිවාසයක ගින්නක් ගිනි නිවන රථ පහක් ගෙන්වයි 72ක් ඉඳලා 11ක් මිය ගිහින් 59ක් බේරාගෙන කියලත් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. එවැගේම පාස්කුවේ දින ප්‍රහාර විමර්ශනය ගෝඨාට රට ගමන් තහනම් බුද්ධ්‍යංශ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළත් නියෝගය ආගමන විගමන පාලකට කියලත් ඔන අද දවසේදී වාර්තා කරනවා. එවැගේම ගිනි අවි 19ක් මත් කරල් ලක්ෂයක් එක්ක 4ක් දැලේ දෙමිටුගොඩ චමින්දගේ පුතාට අයතයි සැක කියලා තමයි සමාවෙන දිනමින පුවත්පත වාර්තා කරන්නේ. එවගේම මුදල් විශුද්ධිකරණ නඩුවෙන් දේසි ආචි නිදහස් කළා නම් මාව නිදහස් කරන්න යෝෂිතගෙන් ප්‍රතිශෝධන පෙත්සමට අවසර කියලා තමයි අද දවසේදී සඳහන් කරන්නේ.
1: යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සමට අවසර ලබා දීලාලු කියලා තමයි කියලා
2: තියෙන්නේ.
1: එහෙම නිදහස් කරන්න බෑ ඉතින් මේ කටවචනෙට නේද? වැරදි සාක්ෂි මත ගොනු වෙලා නැතිනම් නිදහස් කරાવી ඉතින්.
2: සාක්ෂි නැත්තම් ඉතින් නිදහස් කරයි. ඉන්ධන මිල ස්ථාවර කරගන්න රජයෙන් දවන්ත සහනාධාරයක් දී තිබෙනවා. තෙල් සංස්ථා සභාපති කියයි කියලත් සඳහන් වෙනවා. රජයෙන් දවන්ත සහනාධාර.
1: ඉන්ධන මිල ස්ථාවර කරන රජයෙන් දවන්ත සහනාධාරයක් ලබා දී තියෙනවා කියලා ජනාධිපතිවරයාත් සම්බන්ධයෙන් කිව්ව මහා බණ්ඩාරේ මුදල් තම යොදවනවා කියලා. ඔයාලා පාඩු කරපු නිසා තමයි අපි මේ යොදවන්නේ හිටපු කලින් හිටපු අය නේද?
2: ඒක තමයි.
1: දැන් ඔයාලත් පාඩු නොකර අරගෙන යන්න ඕනේ ඉදිරියට.
2: ගුරුවරුන් 23,000ක් මදවා ගන්න අනුමැතිය කියලා තද දිනමින පුවත්පත වාර්තා කරනවා. වගේම තමයි මිල සූත්‍රයට අනුව බස් ගාස්තු වැඩිවීමක් නැහැ කියලත් සඳහන් වෙනවා.
1: නියෝජ්‍ය අමාත්‍යවරයා තමයි මේ සම්බන්ධයෙන් කියලා තියෙන්නේ. මම දැක්ක ගැමුණු මහත්තයා අභියෝග කරලා තියෙනවා සංවාදයකට එන්න කියලා. ඒක සාධාරණයි කියලා කියනවා ගැමුණු මහත්තයා. කියනවා මේක ඔප්පු කරන්න බැරුනොත් මම සභාපතිකමෙන් අස්සනවා කියලා. හරි. ඉතින් ඔය වගේ තර්ක තමයි ගේන්නේ බස් සංගම් අපේ මහතුරු ටික.
2: එල්නිනෝ තත්වයක් ජූලි අගෝස්තු වැස්ස අඩුවේ කියලත් සඳහන් වෙනවා. දැන් මේ එල්නිනෝ තත්වය කිව්වම පස්සේ දැන් අපි හැමෝගෙම නිකන් පොපුවත් එක රත් වෙලා යනවා වගේ වැඩක් වෙන්නේ චාවර. මොකද මේ පහුගිය දවස් ටිකේ රස්නේ අපිට දරා ගන්න බැරුව ඉස්සරහට එල්නිනෝ තත්වෙම වගේ දැක් වේද කියන්න බෑ නේද?
1: ඔව් අනිවාර්යෙන් එල්නිනෝ තත්වය කියලා කියන්නේ ඉතාමත් බලපෑම් සහගත තත්වයක්. ඒක මාස දෙකකට වැඩි කාලයක් පවතින්න පුළුවන්.
2: මං හිතන්නේ දැන් ශාමර මෙහෙම දෙයක්ත් තේනවා. දැන් මේ තත්ත්වය එනවා කියලා කලින් ඉඳන්ම ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කරනවානේ. එතකොට මේ වගේ තත්ත්වයකදී කොහොමද රජය අරන් යන්න ඕනේ කියන එක සහ දැන් වතුර කළමනාකරණය කරන්න, එතකොට අපි දන්න විදුලි කළමනාකරණය ගන්න කොහොමද කියන එක ගැන ඒගොල්ලෝ වැඩිපුර අවධානයක් යොමු කරයි කියලා අපි හිතනවා.
1: මම නම් හිතන්නේ නැහැ එහෙම.
2: ඔව් හිතන්නේ.
1: මම එච්චර මේ හිතන්න කැමති නැහැ මනස.
2: ඒ වුණාට
1: එහෙම. මම නම් එහෙම හිතන්නේ නැහැ.
2: හිතන්න ඕනේ.
1: එහෙම හිතනවද නැද්ද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. දැන් ගියොත් එහෙම ඔයාට ওই වාරි ජලාශාසිතව ජීවත් වෙන සමහර ප්‍රදේශ වලට එහෙම හිතනවද නැද්ද කියලා. සමහර ඇලවල් ඔහේ ඇරලා දාලා තියෙන වාරි ඇලවල්. සමහර අත්‍යවශ්‍ය ඇලවල් ටික වල වතුර නැහැ. ඒක නිසා මම නම් ඇත්තටම හිතන්නේ නැහැ හැමයක් කරයි කියලා. එහෙම බලාපොරොත්තු තියා ගන්න ඕනේ නැහැ අපි.
2: එහෙම ඕනේ නැද්ද කියන්නේ.
1: අපි හිතරි දෙනවා එතකොට. කොමාරිදී මේ තියෙන සත්‍යත් එක ජලාශ ටිකේ දැන් පරිම මට්ටමින් ජලාශ තවත් ජල විදුලි නිෂ්පාදනය කරනවා. එතකොට ඉතින් ටර්බයින් ටික අවශ්‍ය කරන විදුලිය ධාරිතාව වැඩි කරගන්න ඉතින් ජලාශවල ජල ධාරිතාව අඩු වෙනවා. ඔහොම තත් ඉතින් ගියාට පස්සේ ඉතින් නැවතත් පානීය ජල අර්බුදයකට එන්න පුළුවන් ඔහොම ගියොත්.
2: එහෙනම් ඉතින් අපි ඒකේට විරාමකට යමු.
1: සාමාන්‍යයෙන් දැන් අගෝස්තු ජූනි මාස ජූලි මාසය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මධ්‍ය කඳුකරයේ වගේ ප්‍රදේශවල කොහොමත් පායන මාස ටිකක්. හරි ඒ වගේ වෙනසක් නැහැ. හැබැයි මේ දිවයිනටම මේ තත්ත්වය අඩුවක් නැතුව බලපාන්න පුළුවන් එල්නිනෝ තත්ත්වයක් වගේ ආවොත් ඉතින් නේද? එහෙම බලපෑමක් තමයි තියෙන්නේ. සමහර වෙලට එල්නිනෝ තත්ත්ව අවුරුදු 2 අවුරුදු 3 වගේ කාලයකුත් තියෙනවලු සමහර එල්නිනෝ තත්ත්වයන්. සුපිරි එල්නිනෝ තත්ත්වයන් කියලා තියෙනවා. එල්නිනෝ තත්ත්වයන් පැසිෆික් සාගරයත් එක්ක තමයි කොසිද්ද වෙන්නේ. දකුණු ඇමරිකාව දෙසට තමයි ඔය මේ ප්‍රශ්නය හුලං ටික එන්නේ. ඒකට තමයි අපිටත් එක බලපෑම ඇති
2: වෙන්නේ.
1: සමහර ලිනුතත් මාස 8 9ක් තිබිලා තියෙනවා. සමහර ඒවා අවුරුදු 2 3ක් තිබිලා
2: තියෙනවා.
1: දැන් මේක නම් කියන්නේ මාස 2ක වගේ බලපෑමක් තියෙයි කියලා. ඒ කියන්නේ එල්නිනෝගේ අඩුම එක තමයි අපිට වෙන්නේ.
2: අඩුම එක. චුට්ටක් පෙන්නලා
1: යන්නේ. එල්නිනෝ වෙන්නේ නැති වෙයිද? දැන් ඉරානයේ මේ ඉරානයේ ආශ්‍රිත ඇති වෙච්චි ඛේදවාචක හිතන්නකො කොච්චර ගෝලීය උෂ්ණත්වයක් වැඩි වෙන්නේ නැද්ද නේද?
2: අනිවාර්යයෙන්.
1: දල වශයෙන් අපි බැලුවොත් එහෙම ඉදී. ඔහොම ප්‍රශ්න තියෙනවා ඉතින් බලමුකෝ ඉතින් නේද?
2: එහෙනම් අපි කෙට විරාමකට යන්න ලෑස්ති. විරාමෙන් පස්සේ ආපහු අපේ කතාවට යමු. ලමතක් කරන්නම්.
1: වෙලාව උදේ 7:50යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: Number 20. 10.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. පෙරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි. සුවබර අඟහරුවාදා.
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
1: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. Supreme Radio.

0: 听史瑞克 The Welcome Show。
1: උදහාතේ විදාරිබන සයයි දැන් බලාව ඉස්සර චාමර මේ අම්මා ගෙදරින් එළියට ගිහිල්ලා එනකොට තාත්තා ගෙදරින් එළියට ගිහිල්ලා හවසට ගෙදර එනකොට අපි බලන්න රක්ගාලා අම්මගේ තාත්තගේ අතේ මොනවද තියෙන්නේ කියලා ෂොපින් බෑග් එකක වගේ තියෙනවා කියලා දැක්කොත් එහෙම අනිවාර්යෙන් දන්නවා අපිට මොනා හරි ගේනවා කියලා. ඒ තරම් අතීතයක් අපිට තිබ්බා තාමත් අපි ඒ අතීතය පස්සේ යනවනේ චාමර. ඒ කියන්නේ තාමත් අපි බලන් ඉන්නවා අම්මයි තාත්තයි නිකන් හරි එළියට ගියොත් එහෙම අපිට මොනා හරි අරන් ගේද. සමහර කාලවලට දැන් ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා චාමර. අම්මයි තාත්තයි ටිකක් ආසාවෙන් බලන් ඉන්නවා අපි මොනා හරි අරන් ගෙයිද දන්නේ නැහැ කියලා. ඇත්තටම අපිට නොකියුවට එයාලා හරි කැමති අපි මොනා හරි ගෙදර අරන් යනවාට එයාලට කන්න පොඩි කෑමක් අරන් යනවාට අම්මලා තාත්තලා අපිට කියන්නේ කවදාවත් මොන හරි අරන් එන්නේ කියලා. හැබැයි ඉතින් ඔයා හවසට යද්දි ඉස්සර අම්මයි තාත්තයි ඔයාලට අරන් ආපු විදියටම ඔයා අරන් ගියොත් අම්මයි තාත්තට අනිවාර්යෙන් මේ දෙන්නට අමුතු හැඟීමක් එයි. මොකද එයා ඔයා බලාගත්ත කිසිම දෙයක් බලාපොරොත්තු නොවීනේ. ඉතින් එහෙම බලාගත්තු අම්මටයි තාත්තටයි අපි සලකන්නේ නැතෝ වෙන කාට සලකන්නද? අපි අම්මටයි තාත්තටයි සලකනවා කියන එකේ තේරුම අපි අනිවාර්යෙන්ම අපිට පවුලක් කියන දේ වටිනාකම අපි දන්නවා කියන එක. ඉතින් ඒ නිසා ඔය ගෙදරට අවශ්‍ය කරන බාණ්ඩ ටික එහෙම සමහරු ගිහින් දානවානේ චාමර. සමහර අයට හැම දවසකම යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මාසෙටම ගෙදරට ඕන කරන බර ටික ගිහින් දාන දරුවෝ ඉන්නවා. ඉතින් එහෙම අයට ඔය බාණ්ඩ වල තියෙන මේ දවස්වල ගණන් අධිකයි. එතකොට මිල වැඩි. තමන්ගේ දේවලුත් කරගෙන කරන්න අමාරුයි. සමහර කෙනා අම්මට අරන් යන්න තියෙන දේවල් වල ටිකක් එකක් දෙකක් මග ඇරනවා වෙන්නත් පුළුවන්. මොකද හරිම අමාරු ඇති හැමෝටම මේ ජීවිතේ අරගෙන යන්න. ඉතින් ඒ වගේ වෙලාවක කිසිම දෙයක් අයින් නොකර හැම දෙයක්ම අම්මට තාත්තටයි ගිහින් දෙන්න පුළුවන් තරක් තියෙනවා. ඒ තමයි කසායගල ග්‍රීන් සුපර්. කසායගල ග්‍රීන් සුපර් එකට වාගියොත් එහෙම ඔයාට පුළුවන් අම්මටයි තාත්තටයි කිසිම අඩුවක් කරන්න නැතුව හැම දෙයක්ම අරගෙන යන්න. මොකද හැම භාණ්ඩයක්ම දෙන්නේ සාධාරණ මුදලකට. අනික අතරමැදි වෙන අතරමැදි නැති නිසාම මේ භාණ්ඩවල ගිනි ගණන් නැහැ. ඒ නිසා බය වෙන්න නැතුව ඔයා යන්න කසායගල ග්‍රීන් සුපර් එකට. ළඟම තියෙන ශාකාවට යන්න. දැනටමත් ශාකා කිහිප තැනක ඒගොල්ලෝ ආරම්භ කරලා තියෙන්නේ. මේක අලුත් තැනක්. අඩුම මිලක් තියෙන්නේ. ශාකා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවල ගණේමුල නාරම්මල ගම්පොල කියන ස්ථානවල. ඔයාට ළඟම ශාකාව කොහෙද අන්න එතනට යන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි කසායගල ග්‍රූප් ඔෆ් කම්පැනි අනුබද්ධ කසායගල ග්‍රීන් සුපර් වෙත ඔයාට අදම යන්න පුළුවන්. වගේම මේක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් 01.2.864.12 කතා කරනවා.
2: විශේෂම දේ තමයි මෙයාලා ළඟ තියෙන්නේ මෙයාලා බානහන කරන අමුද්‍රව්‍ය නේද? අමුද්‍රව්‍ය කියන්නේ ආහාර වර්ග. අර්තාබල වෙන්න පුළුවන්, පරිප්පු වෙන්න පුළුවන් නේද, සීනි වෙන්න පුළුවන්. උසස්ම තත්ත්වයේ ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි ඇයිටම් තමයි මෙයාලා ළඟ තියෙන්නේ. ඒක නිසා කල් පැවැත්ම වගේම විශේෂම ප්‍රමිතිය සම්බන්ධයෙන් බය වෙන්නත් කිසිම කාරණාවක් නැහැ ඔයාලට.
1: දැන් ඒ පැත්තෙන් අපිට බය වෙන්න නෑ. වගේම තමයි චාමර අපිට හොඩ කරන දේවල් ටික ගන්න අපි ගාව ඉන්න තව කෙනෙක් ඉන්න. ඔය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය.
2: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන තමයි මේ කියන්න හදන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලේ
1: ධන නිධානය ගැන තමයි මතක් කරන්න ඕනේ. ධන නිධානය කියලා කියන්නේ ඔයාව කෝටිපතියෙක් කරවන එකම කෙනා කියලා කිව්වොත් හරියටම හරි. ඒකට හොඳම උදාහරණේ හරියටම කිව්වොත් මැයි මාසේ 29 වෙනිදා තමයි දුන්නේ චාමර.
2: මේ මාසේ 29 වන සිකුරාදා දවසේදී රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගයක් හිමි කරගන්න කඳ උඩරට වාසනාවන්තයෙකුට පුළුවන්කමක් ලැබෙනවා. හරි, මේ වාසනාවන්තයා බිහි කරන්නේ කඳ උඩරටින්. දශක 6කට වැඩි කාලයක් රටටම වාසනාව කියලා දුන්නු ජාතික ලොතරැයි මණ්ඩලය සති දින 7ම දිනුම් මදිනවා. ධන නිධානය ලොතරැයි අලවිය තුලින් මේ ලැබෙන මුදල් ඍජුවම රජයේ කබ දරමුදල තමයි යොමු කරන්නේ. ඉතින් තවත් බලබල ඉන්න දෙයක් නැහැ. මේ සුපුරුදු තෑගිලට අමතරව ඔයාලට පුළුවන්කමක් තියෙනවා සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. හරි, වාසි රසක් එක්ක ඔබේ ජීවිතය වෙනස් කරන ජාතියේ මහා ධන සම්පත තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය ලොතරැයි කියන්නේ.
1: එහෙනම් ඉතින් ධන නිධානයක් ගැන මතක් කරන්න ගමන් අපි යමු අපේ අලුත් පැයට. වෙලාව මතක් කරන්නම්.
2: වෙලාව පෙරවරු 8යි දැන්.
3: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
4: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB ධන නිධානය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුමිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාව

0: උදෑසන විනාඩි 6යි දැන් වෙලාව. අපේ දෙවෙනි පැයට ඇවිත් තියෙන මතක් කරන්න ඕනේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්න අපිත් එක්ක මේ ගමන යන. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ විතරක් නෙමෙයි අපිත් එක්ක මේ ගමන යන තව කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්. ඉතින් ඒ නිසා ඔයාට විශ්වාසෙන් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ටිකට් පත් ගන්න ගමන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් පවා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විශ්වසනීය නිර්වද්‍ය වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට නම් අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩම තමයි.
1: ශක්තිමත් මැදීමකට ඉතින් මෙල්වා කියලා කියන්නේ ඉතින් නේද? අපි හැමෝම දන්න හිර නමක් නේද?
0: එහෙනම් චාමර දැන් ඔයාද අපි වෙක්ක යනවද රටවටේ?
1: අදයන් අදයන් අපිත් අදත් යනවා.
0: එහෙනම් අපි අදත් යනවා රටවටේ ඇවිදින්න. Travel with Supreme. මිනිස්සුන්ගේ හිතේ සුන්දරකම් ඇති වෙන්නේ අපේ ගාව තියෙන මනුස්සකමත් එක්කනේ චාමර. ඒ මනුස්සකම ඇති වෙන්නේ අපි සබාදහමට පුළුවන් තරම් ලං වෙනකොට. සබාදහමේ තියෙන හුස්ම ගන්න එක, සබාදහමේ තියෙන අමුතුම හැඟීම් අපිට දැනෙනකොට අපි දන්නවා අපි මිනිස්සු විදියට මීට වඩා කාරුණික වෙන්න ඕනේ, මීට වඩා දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් අපේ ජීවිතයේදී අපි නිදහස හොයාගෙන තැන් තැන් වල ඇවිදෙද්දී වටිනා කියන තැන් වලත් අපි අනිවාර්යයෙන්ම ඇවිදින්න ඕනේ. අන්න ඒ විදිහේ වටිනාකම් වැඩිපුරම තියෙන තැනකට තමයි අද දවසේදී චාමර අපි වෙක්කන් යන ලෑස්ති වෙන්නේ.
1: අනිවාර්යෙන්ම මම අද ඔයාව අරගෙනනවා තවත් පුදුම හිතෙන මහා විශ්මිත ගමනකට. මේ ගමන මම මෙහෙම කියන්නම්.
0: කොහොමද?
1: අක්කර 500ක විහිඳුණු භූමි ප්‍රමාණයක්.
0: අක්කර 500ක්.
1: භික්ෂූන් වහන්සේලා 5000ක් වැඩ සිටි ලාංකීය බිමක් මේ බිම. මේ තමයි අද අපි යන ගමන අභයගිරිය. අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ ඓතිහාසික අභයගිරියට. අනුරාධපුරයට තමයි අපි යන්නේ. අභයගිරිය කියලා අපි දන්නේ අභයගිරිය ස්තූපය ගැන. හැබැයි ස්තූපයට එහා ගියපු මහා ඉතිහාසයක් අභයගිරියත් එක්ක ලියවිලා තියෙනවා. ඒක නිසා මම අර කිව්වේ අභයගිරිය විහාර ආරාම සංකීර්ණයක්. අක්කර 500ක භූමි ප්‍රමාණයක්. භික්ෂුහුන් වහන්සේලා 5000ක් වැඩ සිටි භූමියක් තමයි අභයගිරියට අයිති වෙන්නේ. ඒ වගේ මහා විශ්මිත වූ ගමනක් මේ ගමන. අටමස්ථානයේ විශාලතම විහාරාරාම අතරින් වැඩිම භූමි ප්‍රමාණයක පැතිර තියෙන විහාරාරාම සංකීර්ණය තමයි අභයගිරිය කියලා කියන්නේ. අභයගිරිය චෛත්‍ය දෙවනි වෙන්නේ ජේතවනාරාමයට විතරයි නිපු විශාලත්වය අනුව. ඒක නිසා මේ දැන් අභයගිරිය චෛත්‍ය හැදීම සම්බන්ධයෙන් ඉතිහාස කතාව ඉතින් අපි දන්නවනේ නේද? වට්ටගාමිනී අභයහෙවත් වළගම්බා රජතුමා සතුරු ආක්‍රමණ වලින් බේරී පලා යනකොට අශ්වකරත්තේ නැගලා ගිරි කෙන නිගණ්ඨයා මහා කළු සිංහලයා පලා යනවා කියලා කෑගැසු ස්ථානයේදී වළගම්බාවන් හිතනවා මම මෙතන විහාරයක් හදනවා, ඒ හදලා මේ පාඩම ගුවන්නනවා කියලා තමයි හිතාගෙන යන්නේ. ඒකල කොහොම හරි වට්ටගාමිනී අභයහෙවත් වළගම්බා රජතුමා සිහසුනට පත් වෙලා මේ ස්ථානයේදී චෛත්‍යයක් කරවලා එය අභයගිරිය කියලා නම් කළා කියලා තමයි ඉතිහාසය අපි දැනගෙන තියෙන්නේ. හැබැයි මේ පසු කාලීනව විශේෂයෙන්ම මහාචාර්ය කුලසිංහ මහත්මයාගේ විශේෂ අවධානයක් මත එතුමන් කියනවා එම සතුරෙක් වෙනුවෙන් චෛත්‍යයක් ඉදි කරයි කියලා නම් කියන්න බෑ. මේකට හේතු වෙලා තියෙන විදිහට එතුමන් විශ්වාස කරන්නේ අභයගිරිය ස්තූපය කරවලා තියෙන්නේ කඳු ගැටයක, අම්මාකරක පුංචි කඳු ගැටයක සහ ඒ කඳු ගැටයක ලක්ෂණ තාමත් ඔය භූමියට ගිහුවාට බලා ගන්න පුළුවන්. ඒක නිසා අර ගිරි කියන ලක්ෂණය, කියන්නේ කන්දක ලක්ෂණය තිබුණු නිසා මේක අභයගිරිය කියලා වළගම්බාවන් නම් කරන්නති කියලා තමයි කියන්නේ කොහොම හරි. එතකොට මේ ඉතිහාස කතාවේ නම හැදුච්ච විදිය තමයි ඔය විදිහට තියෙන්නේ. එතකොට වළගම්බා රජතුමා හැවත් වට්ටගාමිනී අභය තමයි මේ අභයගිරිය නිර්මාණය කරන්නේ. ආරම්භයේදීම අපි ජේතවනාරාමේ කතාව කියද්දිත් මම ඔයාලට කිව්වා ජේතවනාරාමේ ආරම්භයේදී අඩි 400ක් උසයි කියලා. මෙයත් ඉදිකිරීම ආරම්භ වුණේ නැත්නම් වළගම්බාවන් හැදූ කාලයේදී, නිර්මාණය කරපු කාලයේදී අඩි 400ක් උසයිලු. හරි, අද තමයි වර්තමානයේට උස අඩු වෙලා තියෙන්නේ. ඒ කතාව මම ඔයාලට හිමිට කියාගෙන යන්න. දැන් විශේෂයෙන්ම මේ මෙතන වළගම්බාවන් මේ සෑය ඉදිකරවලා තවත් විශේෂ කාරණාවක් මෙතන වෙනවා. වළගම්බා රජතුමා නිපු මේ සෑය කරවලා මෙය සංඝ සතු කරන්නේ, එහෙම නැත්නම් මේ පූජා කරන්නේ තමන් සැඟව සිටි කාලයේදී තමන්ට උදව්පකාර කළ කුපික්ගලතිස්ස හිමි නමට තමයි පූජා කරන්නේ. එතකොට කුපික්ගලතිස්ස හාමුදුරුවන්ට මේ වළගම්බාවන් අභයගිරිය හදලා පූජා කිරීම බෞද්ධ ශාසනය, කියන්නේ ලංකාවේ ශාසනය තුල විහාරයක් කරවලා පෞද්ගලිකව රජ කෙනෙක් විසින් භික්ෂූන් වහන්සේ නමකට පිරිනැමූ පළවෙනි අවස්ථාව, පූජා කළ පළවෙනි අවස්ථාව විදියටත් මේ ඉතිහාසය එකතු වෙනවා. දැන් මේ අභයගිරිය මේ කතාව වැදගත්ම කතාව පටන් ගන්න දැන් මෙන්න මෙතනින්. මම ඔයාට ජේතවනාරාමේ කතාව කියද්දිත් කිව්වා මේ මහා විහාරය ගැන. ඒ කාලයේදී තේරවාදී බෞද්ධ පදනම නිර්මාණය වුණේ මහා විහාරයේ කේන්ද්‍ර කරගත් භික්ෂුන් වහන්සේලාගෙන්. දැන් කුපිග්ගල තිස්ස මහා නායක හාමුදුරුවන් වහන්සේට හිමිනමට මේ අභයගිරිය කරවලා පූජා කිරීමත් එක්ක මහා විහාරයේ හිටපු භික්ෂුන් මේකට විරසක වෙනවා. මෙහෙම පූජා කරන්න බෑ, පෞද්ගලිකව විහාරාරාම පූජා කිරීම අකපයි කියලා මහා විහාරික භික්ෂුන් කියනවා. කොටසක් කියනවා. හැබැයි කොටසක් ඒ මත ඉන්නේ නෑ, ඒක කමක් නෑ කියලා කොටසක් කියනවා. ඒක නිසා මහා විහාර භික්ෂුන්ගෙන් 500 නමක් එතනින් වෙන් වෙලා ඒ මතයට ගරු නොකර කුපිග්ගලතිස්ස හිමිනමගේ මේ අභයගිරිය කියන ප්‍රදේශයට ආවා කියලා කියනවා. ඒක නිසා තමයි අභයගිරි විහාර පාර්ශවය කියලා තවත් විහාර පාර්ශවයක් ආරම්භ වෙන්නේ. එතකොට මහා විහාර පාර්ශවය සහ අභයගිරි විහාර පාර්ශවය කියන මේ පාර්ශව දෙකට වෙන්න හේතුව මෙන්න මේ විදිහට තමයි ඉතිහාසය සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඔය සංඝ භේදයක් නිසා තමයි අභයගිරි විහාර පාර්ශවය කියන එක නිර්මාණය වෙන්නේ කියන එක අපි දැන් තේරුම් ගන්න ඕනේ කාරණාවක්. හරිද? දැන් මහා විහාරය සම්බන්ධිනුත් මං කියද්දි ඔයාලට කිව්වා දානිපු ගෝඨාභය රජුගේ කාලෙදි, කියන්නේ මහසෙන් රජතුමාගේ තාත්තගේ කාලෙදි තමයි ලංකාවට පළවෙනි වතාවට ওই මහායාන ධර්ම ප්‍රචාරයට ඉන්දියාවෙන් භික්ෂුන් වහන්සේලා එන්නේ. ඒකත් එකේ වැඩේ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාට දඩුවම් කරලා ඒ ආපු ගෝඨාභය රජතුමා අතමුන් පන්නන ඉන්දියාවට. නැවතත් හිමිනමක් ඇවිල්ලා තමයි ওই මහසෙන් කුමරුන්ට මේ ශිල්ප උගන්වන්න කටයුතු කරන්නේ. ওই ශිල්පී ගන්නන කටයුතු කිරීමත් එක්කම මහසෙන් රජතුමා මේ ධර්මීය වැළඳගෙන මහා විහාරය සුණු විසුණු කරලා දානවා, හඩලා දානවා. ඒ සම්බන්ධයෙන්ත් මම ඔයාලට කතාව කිව්වා. කොහොම හරි අභයගිරිය කියලා කියන්නේ නිපු ඒ කාලේදී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් කියලා දන්නවද? ඒ කාලේදී විදේශීය භික්ෂූන් වහන්සේලා ධර්ම ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ අභයගිරිය මේ ආරාම සංකීර්ණයට. ඒක සඳහන් කරනවා ඔය චීන ජාතික පාහියන්නිමිගේ වාර්තාවල. පාහියන්නිමි කියලා තියෙනවා, පාහියන්නිමි ලංකාවට වැඩම කරද්දී අභයගිරියේ භික්ෂූන් වහන්සේලා 5000ක් වැඩ සිටියා කියලා. හරි, ඔයා හිතන්නේතර කොච්චර විශාලත්වයක් ඔය භූමිය තියෙන්නේ ඇතිද? ඒ තරම් මහා විශාල, ඒ තරම් මහා පින් නැති බිමක් තමයි ඉතින් අභයගිරිය කියලා කියන්නේ. ඒ කාලේදී බොහෝ භික්ෂුන් වහන්සේලාට උපසම්පදා විනය කර්මය පවා අභයගිරියේදී සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මෙතන තවත් වැදගත්ම කාරණයක් වෙනවා, චීනයට භික්ෂුන් එහෙම නැත්නම් මෙහෙණි උපසම්පදාවත් අරගෙන ගිහිල්ලා තියෙන්නේ මේ අභයගිරි විහාරයෙන් ආපු චීන ජාතික කාන්තාවක් පැවිදි බවට පත් වෙලා. ඉතින් ඔයගේ ඉතිහාස කතා ගොඩක් මෙතන තියෙනවා නිපු. ඉතින් කතා කරන්න ගියොත් තවත් කාරණා ගොඩක් තියෙනවා. මහා දැන් මේ අඩි 400ක් පමණ වුණු චෛත්‍ය රාජනන් වහන්සේ සොලින්ගේ ආක්‍රමණ නිසා කඩා බිඳලා විනාශ කරනවා. ඉන්පසුව මහා පෙරකුම්බාවන් තමයි නැවතත් මේ අභයගිරිය ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ. එතකොට අඩි 400 නැවතත් උස අඩු කරලා මහා පෙරකුම්බාවන් නිර්මාණය කරනවා. ඉතින් තවත් මට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා, කාල වේලාව යනවා.
0: ඔව්, කාල වේලාව යන නිසා ඉතින් අපි යන ලෑස්ති කෙටි විරාමයකට ඔබට ආරාධනා කරනවා. අපි මේ ගැන තවත් කතා කරමු. හැබැයි ඉතින් තවත් දවසක නේද?
1: ඔව්, වෙන දවසක කතා කරමු. මං හිතන්නේ ඒක ප්‍රායෝගික වෙයි කියලා ඉතින් නේද? මට මෙච්චරයි ඉතින් කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අපිට අභයගිරිය කියලා කියන්නේ ඉතින් ඔයා ගිහින් අනිවාර්යෙන් බලන්න ඕනි තනක්. ඉල්ලේ විශාලත්වය බලන්න කොච්චර විශාලද කියලා ගිහිල්ලා බලලා ඔයා නොහිතන ගොඩක් තැන් උතන තියෙනවා බලන්න. පොකුණු ගොඩක් තියෙනවා, ඒ වගේම භික්ෂුන් වහන්සේලා භාවනා කරපු ගල්ලෙන් තියෙනවා ගොඩක් තැන් තියෙනවා. ඉතින් ගිහිල්ලා බලලා අභයගිරියත් වැඳ පුදාගෙන එන්න එහෙනම් ඉතින් කට්ටි.
0: එහෙනම් ඉතින් බලව මතක් කරන්න උදේ 8යි විනාඩි 14යි. රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක 1යි ලග්න 1යි
0: 100ක්ම ඔබ යතේ,
2: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
2: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ, අංක 3ට
2: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පල
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංකො හොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවා.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දවල් දෙකට
11: නිමේෂා 89.1 89.2

0: උදයාචාර්ය විනාඩි 22යි දැන් වෙලාව. ජීවිතේට හීන පාට කරන්න චාමර මේ කවුරුත් එහෙම ඕන කරන්නේ. කියන අපි හිතනවානේ අපිට මේ ජීවිතේ හීන පාට කරගන්න කවුරු හරි පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් හොඳයි. තමන්ට පෙම්වතියක් පෙම්වතෙක් ඉන්නවා නම් හොඳයි. හස්බන්ඩ් කෙනෙක් වයිෆ් කෙනෙක් ඉන්නවා නම් හොඳයි කියලා කියනවානේ පාට කරන්න. හැබැයි දන්නවද සමහර විදියට මේ හම්බෙන කට්ටිය අපිට තියෙන පාට නැති කරලා තමයි යන්නේ. අපිට තියෙන පාට නැති කරලා අපේ ජීවිතේ සමහර තැන් අපිට අහිමි කරලා තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලට වඩා අපිට විශ්වාසින් අපේ ජීවිතේ හීන පාට කරගන්න ළඟට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මෙයා අපේ ළඟට ආවා කියලා අපේ අර ළඟ ඉඳන් ඔක්කොම දේවල් ටික විනාශ කරලා යන කෙනෙක් නෙමෙයි අපිට තව තවත් දේවල් අරන් දීලා අපේ ජීවිතේ මල් පුප්පවල යන කෙනෙක් කියලා කිව්වොත් හරියටම හරි.
1: පුප්පවල?
0: පුප්පවල යනවා. ඒ කියන්නේ අපි මල් පිපෙනකම් බලාගෙන ඉන්නේ ඒගොල්ලෝ බලෙන් ඇවිල්ලා පුප්පල යනවා.
1: හරි හරි. ඔයද කිව්වා? සත්මලාන බෝඩරේ නේද?
0: හරි ඉතින් මම ඉතින් කිව්වේ පිපෙනවා නෙමෙයි ඒගොල්ලෝ පුප්පවනවා. හරිද?
1: පුප්පවනවා.
0: කොහොම වුණත් මේ කියන ලෑස්ති වෙන එනල්බී ධන නිධානය ගැන. එනල්බී ධන නිධානය කියලා කියන්නේ ඔයාව කෝටිපතියෙක් කරන එකම ගැන. ඒකට හොඳම උදාහරණේ මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනිදා දුන්නා. මේ මාසේ මැයි මාසේ 29 වෙනිදා රුපියල් කෝටි 12.4ක සුප්පිරි ත්‍යාගයේ ඔන්න ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒකේ නා බිහුනේ කඳ උඩරටින් බිහි වෙච්ච ජයග්‍රහකයට අපි උණුසුම් සුබපැතුම් එකතු කරනවා වගේම තමයි දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයේ දායකත්වයේ ලබා දුණු ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ම දිනුම දින ධන නිධාන ලොතරැයි ආලවිය තුලින් ඍජුව මේකබත් දරමුදලට දායකත්වය සපයනවා කියලා මතක් කරන්න ඕනේ.
1: දැන් ජීවිතේ හීන දිනා ගන්නවා තවත් ප්‍රමාද වෙන්න එපා. හරි. ධන නිධානයේ ලොතරැයි තවත් විශේෂම දෙයක් තමයි මේ සුපුරුදු ත්‍යාගය වලට අමතරව. ඒ කියන්නේ දී කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් වඩ පුළුවන්කමක් තියෙනවා තවත් අමතර වාසියක් ලබා ගන්න. ඒ තමයි සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවද දැන් ඔයාලට හිමි කර ගන්න පුළුවන්. හරි. මේ වාසනාවන් සියල්ලම ඉතින් ඔයාලා අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි වැඩි වැඩියෙන් මිලදීගෙන කෝටිපතියෙකු වීමේ හීනේ හැබෑ කරගන්න. හරි.
0: දැන් චාමර මේ ගොඩක් අය කියනවානේ තමන්ට දෑත රැකියාවක් කරගන්න එක අපිට කවදාවත් මේ පාඩුවක් වෙන්නේ නැහැ කියලා. අපිට කියනවා දෑත රැකියාවක් කරගත්තාම පස්සේ මොනම වෙලාවකවත් ඔයා වැටෙන්න ඕනේ නැහැ, ඔයා කාටවත් ඔළුව නවාගෙන ඉන්න ඕනේ නැහැ කියලා. දැන් පිරිමි පාර්ශවයේ සාමාන්‍යයෙන් චාමර ගොඩක් වෙලාවට AC හදන්න, එතකොට තව TV හදන්න, එතකොට ඒ විතරක් නෙමෙයි වෙල්ඩින් වැඩ මෙන්න මේ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවානේ. සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවයට ඒක මං හිතන්නේ උපතින්ම වගේ තියෙන දෙයක්. කරන්ට් එක සම්බන්ධ වැඩ එහෙම හරි ලස්සට පිළිවෙලට ඒගොල්ලෝ කරනවා. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා ඒ දේවල් නිවැරදිව කරන්න. දැන් උතනින් චාමර මේ ඔය අපි ගත්තොත් එහෙම වෙල්ඩින් වැඩවල ඉන්න කට්ටිය වැඩිපුරම මේ හරියට නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් දෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒගොල්ලෝ හදන දේවල් ටික, ඒ කියන්නේ වෙල්ඩින් කටයුතු වලින් කරන දේවල් ටික හරිම ලස්සනට පිළිවෙලට ගන්න උත්සාහ කරනවා.
1: දැන් වෙල්ඩින් ශිල්පියා කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ. ගන්න යකඩවල තියෙන ප්‍රමිතිය බලපාන වෙදෙන්න.
0: නැත්නම් ඊට පස්සේ ඉතින් ඔයාලා හදන දේ ඉතින් අන්තිමේදී තව ටික දවසක් ගිහිල්ලා
1: පාස්සල වඩු බාසුන් නැහැ සිදුවීමනේ තියෙන්නේ. වඩු බාසුන් නැහැ කොච්චර ලස්සනට පුටුවක් හදුවත් වැඩක් නැහැ. අරගෙන තියෙන අලි පෙරලි නේද? තේක කියලා රවටලා දුන්නාට ඉතින් දෙන්නේ වෙන වෙන ලීන වැඩක් නැහැ නේ. ඒක කල්පවත් මඩු වෙනවා නේද? ඒ වගේ තමයි ඉතින් හරි නිර්වද්‍ය වාණේ යොදාගත්ත නැතුනොත්, වාණේ යොදලා තියෙන යකඩ යොදාගත්ත නැති වුනොත් අපිට සිද්ධ වෙන්නේ වෙල්ඩින් අවශ්‍යතාවය අපි කරගන්න දෙත් හරි ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඉක්මනටම මල කනවනේ. ඔයගේ ප්‍රශ්න ඇති වෙනවා.
0: ඉතින් ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා දශක දෙකක විශ්වාසයක් සමග කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා වෙල්ඩපොල්ට නවතම නිෂ්පාදනයක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්. ඔයාගේ වෙල්ඩින් කටයුතු වලට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අනික නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් චාමර කිසිම ප්‍රශ්නයක් නැහැ.
1: සමහර ඒවා නිකන් පාසල දින තැන් ගැල වෙනවනේ. අතිමුත් අදලා දැහැයි සමහර කටිය පාසලේ.
0: අවම ලෝබර ප්‍රමාණයක් තියෙනවා. එතකොට අවම දුම් විමෝචනයක් තියෙන සමහර අයට අසනීප වෙනවානේ චාමර. ඔය ඉතින් දුම් ප්‍රශ්න නිසාම. හැබැයි ඉතින් අවම දුම් විමෝචනයක් තියෙන. ඒ වගේම බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම අරයාගේ වැඩ නම් මරු, ඔයා එතනට යන්න කියලා කිව්වොත් අනිවාර්යෙන් මේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න කෙනෙක්. ඒ නිසා ඔයා බය නැතුව මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න. අනික SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
1: වෙල්ලාත් එක්ක තියෙන වෙනස ඉතින් බලන්නනේ. දශක ගාණක් අපිට හුරු පුරුදු නමක් නෙනේ පුතේ. ඉතින් પરම්පරා ගණනක් අපිට හුරු නමක්. ඒ නිසා විශ්වාසයේ සහතිකය බය වෙන දෙයක් නැහැ. හරි, ඒකනත් කියන ගමන් ඉතින් අපි තවත් ගීතයක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ.
0: සෙන්දකිට යන ලෑස්ති. එහෙනම් මතකයිනේ ඔයාට වැඩේ හරියට පිළිවෙලට කරන්න ඕන නම් කාගෙන් හරි කතාවක් අහන්න නැතුව වෙල්ඩින් වැඩ කරගන්න ඕන නම් ඔයා අනිවාර්යම පාවිච්චි කරන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ.
1: ඔයා අහන්න කියලා නේද වෙල්ඩින් කරන්න කෙනාගේ මෙල්වා දෙය පාවිච්චි කරන්නේ.
0: මේකයි දැන් තමන්ට සේවාවක් ගන්නව නම් චාමර තමන් දැනගන්න ඕනේ තමන්ගේ අපි සල්ලි වියදම් කළානේ මේ වැඩේ ගන්න.
1: කෙනා බල්ලහන්නේ හැබැයි හොඳේ.
0: කෙනා බල්ල නෙමෙයි. ඇයි බයද ඔයා? නෑනේ ඔයාගින් අහන්න. මම නම් බය නෑ. මම නම් ගින් අහන ඔයා මගේ වැඩේ නම් පාවිච්චි කරන්නේ මගේ වැඩේට මම සල්ලි වේදන් කරනවා නම් ඔයාකට හොඳම දේවල් ටික දාන්න ඕනේ කියලා මම නම් කියනවා.
1: නෑ හොඳින් අහන්න පුළුවන් නේද?
0: මම අහන්නේ මෙහෙම. ඔයා මොකද්ද කියන්නේ? ඔයා පාවිච්චි කරන්නේ මෙල්වාද නැත්නම් වෙන මොන ආහාරද? මෙල්වා නැත්නම් මට එපා කියලා කියන්න ඕනේ. මොකද ඔයා දැනගන්න ඕනේ අවුරුදු ගානකට නම් ඔය වැඩේ කරන්නේ ඒ වැඩේ අවුරුදු ගානකම තියෙන.
1: කළු බෝවිලද ළඟම රෝහල.
0: කේඩිය එක.
1: කොච්චරක් විතර දුරයි?
0: පොඩි දුරයි තියෙන්නේ. දුවගෙන යන්න පුළුවන් ජාවල.
1: එනම් අය මහන්.
0: මලවට කරන්න අංගුඩයටයි විනාඩි 28යි.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේ ඉඳලා තින් ටැග් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමින් බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටර් එකකින් පොඩ්ඩක් බලනකොට මට ලස්සෙස්සෙක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
5: ජීවිතේ හැම දවසකටම

0: මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙයි. 89.1 89.2

0: උදයටයි විනාඩි 45 දැන් බලව. චාමර. චාමර
1: කියන්.
0: චාමර. චාමර මේ දැන් සාමාන්‍ය චාමර ඔයා ගෙදරට මොන වගේ දේවල් දරගෙන යන්නේ?
1: නව පාඩම් කරනවා චාමර චාමර කර.
0: නෑ
1: ගෙදරට ඉතින් එක එක වරගෙන යනවා ඉතින් අවශ්‍යතාවය අනුව ඉතින්.
0: ඔයාට ඉස්සරහට කොහොමත් ඒවට පුරුදු වෙන්න ඕනේ චාමර. මම දැම්ම ඉඳන්ම ඔයාට ඒ වගේ ඒවට පුරුදු කරවනවා. හැමතිස්සෙම මේ චාමර චාමර චාමර අර කරන්ගෙන චාමර මේ කරන්ගෙන චාමර චාමර කියලා කතා කරනවානේ. ඒක සාමාන්‍යයෙන් හැම ගෙදරකම තියෙන දෙයක්. ඔයාට නිකන් හරි ඔයාට වඩා බාල කෙනෙක් එහෙම හම්බුනොත් එහෙම චාමර. එතකොට වඩිගයි අයියේ අයියේ අයියේ අයියේ අයියේ මල්ලි කියන එකක් නැති වෙන්නේ නේද? අයියේ අයියේ. එතකොට එහෙම කෙනෙක් හම්බුනොත් එහෙම අයිය අර කරන් එන්නයි අයි මේ කරන් එන්නයි අයි මෙන්න මේක ඉවර වෙලා අයියෝ අයියේ ලුම් ටික ඉවරයි අයි එහෙම කියයි. එහෙම නැතෝ ශාමර ඔයාට හැමදාම එහෙම වගේ කියන වයිෆ් කෙනෙක් හම්බෙනවා නම් ඔයා යන්න ඕනේ කුස්සියට ගිහින් බලන්න ඕනේ අඩුපාඩු මොනවාද කියලා. අඩුපාඩු බල්ලි ඉවර වෙලා ඔයා ගිහින් අරන් එන උතර වයිෆ් කවදාවත් ඔයාට කියන්නේ අර කරන් එන්න මේ කරන් එන්න මේ වෙලාවට යන්න අර කරන් එන්න එහෙම කෙනෙක් කියන්නේ නැහැ. දැන් ඔය මොකද මොන දේ ගන්න කිව්වත් මොන දේ ගන්න ගියත් ශාමර අපි හැමතිස්සෙම බලනවානේ අපේ පොකට් එකේ තව රුපියලක් හරි ඉතුරු කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. අන්න එහෙම දේවල් ගැන ඔයා හොයනවා නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් එකට. මොකද කසාගල ග්‍රීන් සුපර් ලෑස්ති ඔයාට අඩුම ගානකට සාධාරණ මුදලකට භාණ්ඩ ලබා දෙන්න. හාල් වෙන්න පුළුවන්, සීනි වෙන්න පුළුවන්, පිටි වෙන්න පුළුවන්, පරිප්පු වෙන්න පුළුවන්, අල ලූණු මේ වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ විතරක් නෙමෙයි ග්‍රොසරි අයිටම්ස් පවා ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා දිවයිනේ අඩුම මිලට. මෙතන අතරමැදිව නැහැ. ඒ නිසා ඔයාට බය නැතුව අඩුම ගානකට කසාගලේ ග්‍රීන් සුපර් වෙතින් භාණ්ඩ ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් මේ අවස්ථාව මග අරගන්න එපා. ඔයා පවුල හැමෝමත් එක්ක ගිහිල්ලා අපූරු වෙළඳ අත්දැකීමක් විඳින්න නේද? සුපිරි වෙළඳ සල් ජාලයක අත්දැකීම විඳ ගන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. ළඟම ශාඛාවට යන්න. මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල ඒ වගේම ගම්පොල කියන ළඟම ශාඛාවට යන්න පුළුවන්කමක් තියෙනවා. මේ වෙනස්ම අත්දැකීම ලබා ගන්න තින් කසාගල ග්‍රීන් සුපර් එකට තමයි ඔයා යන්න ඕනි.
0: අනිවාර්යෙන්. මේ වගේම තමයි චාමර මේ මෙල්වා ජීයි බට ගැන අහලා තියෙනව නේද? මෙල්වා ජීයි බට ගෙහම ගෙදරකටම විශ්වාසින් පාවිච්චි කරනවානේ. ඉතින් ඒ නිසා ඔයා බය නැතුව මෙල්වා ජීයි බට තමයි ඔයාගේ වැඩවලට පාවිච්චි කරන්න ඕනේ. ඒව යොදලා පාවිච්චි කරන වැඩවලට. හරිද?
1: සාමාන්‍ය කතාවටත් කියනවනේ මෙල්වා ජීයි පයිප් වගේ කියලා ශක්තිමත් කියලා නේද?
0: ඒකනේ.
1: නැමෙන්නේ නැහැ, දිරන්නේ නැහැ, මලකන්නේ නැහැ. හරි, උසස්ම තත්වේ නිමාවකින් තමයි ඉතින් මෙල්වා ජීයි පයිප් ඔබ ළඟට එන්නේ.
0: ඉතින් මේ ගමන යන්න මෙල්වා ජීයි පයිප්පත් අපිත් එක්ක එකතුලා ඉන්නවා කියන එකත් මතක් කරගන්න ගවන් අපි අමු. එහෙනම් සින්දකට
1: ටිකට එහෙනම් අහගෙන ඉන්න ද වෙල්කම් ෂෝ.

0: සුපේම රේඩියෝ උසස් තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිනේ අඳුම මිලට ගත හැකි නවතම සුපේම ප්‍රචාරය කසංගර ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල් සාගම්පල කසාගල සමුහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 011 2 84 012 මෙල්ටෝල් හිස රතය උණ සෙන් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: කාලය මැද තලාවෙන් වසන්තයත් සමහර

0: Show.
1: උදෑසන විනාඩි 52යි දැන් වෙලාව මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයාට අද වාසනාව අරන්ගෙන අද සම්පත ගැන. අද සම්පත ලොතරැයි ඔයාට හිතාගන්නවත් බැරි විදි වාසනාවක් අරන්ගෙන. ඉතින් ඒ නිසා ඔයාට බය නැතුව අද සම්පත ලොතරැයිපත් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා රුපියල් 46 වියදම් වෙන්නේ.
2: මාධ්‍ය සම්පත දිනුම් බාරයෙන් තෝරා ගන්නා ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරගන්නේ. තෝර වල පුලුවන්කමක් තියෙනවා ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් දිනා ගන්න. හරි. ඒ වගේම පුලුවන්කමක් තියෙනවා අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් වට දිනා ගන්න. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් තියෙනවා. ඒ වගේම තමයි අනිකු සෙසු ත්‍යාග මුදල් සමග අද සම්පත ලොතරැයි පත් අරහා ඔබට දවස සුභ කරගන්න අවස්ථාවක් තියෙනවා. හරි. මතක තියාගන්න අද වියදමට ඉතින් අද සම්පත තමයි ජාතික ලොතරැයි මණ්ඩලය තමයි මේ අවස්ථාවත් අපිට හඳුන්වා දෙන්නේ.
1: දැන් සමහර වෙලාවට චාම්බර අපිට ඔෆිස් යන්න බැරි තරමටම ඔළුවක එක්කමක් හැදෙනවානේ. ඒ කියන්නේ ඇත්තටම අපිට ඔෆිස් යන්න බැරි තරමටම ලොකුම ලොකු ඔළුවක එක්කම හැදෙනවා. උණ හැදෙනවා. කැස්ස හැම්බිරිසාව හැදෙනවා. එදාට ගොඩාක් අය වැඩිපුරම බය වෙන්නේ අනේ එදා දවස මගේ පඩිය. එදා දවස මගේ පඩිය කැපෙයිද? එහෙම කියලා බය වෙනවානේ චාම්බර. මොකද සමහර කම්පැනි ගොඩාක් හොඳ නෑනේ. ඉතින් සමහර අය නම් ඉතින් මිනිසුන්ගේ තියෙන ඔය ඇත්තටම අසනීපයි නම් ඒවට අවශ්‍ය කරන ලීව්ස් ටික දෙනවා. හැබැයි ඉතින් මෙතනදී හැම වෙන්නේ නෑනේ. ඒ ලීව් එක දෙන්නේ නෑ ඉතින්. ඒ නිසා ඔයාට පුළුවන් ඔය අසනීප වලට බය වෙවි ඉන්න නැතුව මෙල් ඩෝල් පාවිච්චි කරන්න. මොකද උන්න කැස්ස හෙම්බිරිසාව, එතකොට ඔළුව කැක්කුම, මේ හැම දෙයකම මඟපත වේදනාව, මේ හැම දෙයකම ඉක්මන් සහනේ අරගෙන එන්නේ මෙල් ඩෝල් කියන එක අමතක කරන්න එපා. ඉක්මන්ට මේ හැම දෙම නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔගේ ඔෆිස් එකේ, පර්ස් එකේ, පොකට් එකේ මතක ඇතුව මෙල් ඩෝල් කාඩ් එකක් තියාගන්න. මෙල් ඩෝල් ඔයාට හිතාගන්නවත් බැරි ඉක්මනට විනාඩි 5ක් වගේ කාලෙක චාමර තියෙන ඔළුව කැක්කුම් වෙන්න පුළුවන්, ඇඟපත වේදනාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උණ වෙන්න පුළුවන්, හෙසරදේ වෙන්න පුළුවන්. මේ හැමදේම ඉක්මනටම අඩු කරලා දානවා.
2: මෙල් ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඔයා ළඟම තියාගන්න ඕනේ අනිවාර්යෙන්. බස් එකක වගේ යනවා නම් ඉතින් නේද අපිට නිරන්තරයෙන් ඔළුව කැක්කුම කියන දේවල් ඇති වෙන සාමාන්‍ය දෙයක්.
1: ඔව්.
2: බස් එකේ ඉතින් බස් එක වෙලාවට යන්නේ නැහැ වගේ තමයි ඔළුවේ කැක්කුමක් කියන එක අනිවාර්යෙන් තියෙන දෙයක් තමයි. ඒක නිසා අනිවාර්යෙන් පෝස්ට් එකේ නේද, පොකට් එකේ, අනිවාර්යෙන් බෑග් එකේ තියාගන්න ඕනේ කාඩ් එක.
1: එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරන ගමන් මේ දවස් ටිකේ වැඩිපුරම තියාගන්න ඕනේ කියලා මතක් කරන ගමන් අපි ලෑස්ති මේ සින්දුවට යන්න. දෙකට මහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: තවත් අලුත් පෑක වෙලා මතක් කරන්නම් වෙලාව පෙරවරු 9යි දැන්.
1: ජීවිතයේ සිහින සැපකරන වාසනාවේ වෙලා

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපර්
1: වාර්තාතික වාර්තා තමන කෝටි අටේ NLB දනඩිතහනය නුතුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: උදනවයයි විනාඩී 5යි දැන් වෙලාව. අපේ අවසාන පැයටත් ඇවිත් තියෙන්නේ. අවසාන පැයත් මතක් කරන්න ඕනේ චාමර ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
1: ජීවිතේ හින හැබෑ කරගන්න ඉතින් ගන්න ටිකට් වැඩි වැඩි වෙනවාට ජීවිතේ දිනන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ඉතින් ජීවිතේ දිනන්න අනිවාර්යයෙන්ම ඔළුවේ කැක්කුම නම් මනම් තියාගෙන බෑනේ ඉතින් නේද? ඒ නිසා මෙල් ඩෝලුත් අවිත් එක්ක ඉන්නවා. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ.
0: ඒ වගේම තමයි මෙල්වා GI වටත් අපිත් එක්ක ඉන්නවා කියන එක ඔයා මතක තියාගන්න ඕනේ. ඒ ගැන මතක් කරන ගමන් චාමර මේ අපි යන්න ලෑස්ති ටිකක් දුර රටකට. දුර රටකට යන්න ලෑස්ති වෙන්න ඉතින් හරිම ලස්සන කතා පුවතක් කියන්න නෙමෙයි, ටිකක් ඛේදනීය කතා පුවතක් කියන්න. හැබැයි ඛේදනීය කතා පුවත ඇසේ තව තව ගොඩාක් දේවල් ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඔයා අහලා ඇති ලෝක ප්‍රසිද්ධ මසයි මාරා වනාන්තරය. මේ මසයි මාරා වනාන්තරයේ චාමර හැමෝම දන්න වනාන්තරයක්. මොකද මසයි මාරා වනාන්තරයේ සිංහ ගැන ගොඩාක් අය කතා වුණා පහුගිය දවස් ටිකේම. එතකොට කෙන්‍යාවට අයිති වනාන්තරයයි ටැන්සානියාවට අයිති සෙරංගටි කියන වනාන්තරයයි වෙන් වෙන්නේ චාමර නදියකින්. කෙන්‍යාවට අයිති වනාන්තරය තමයි මසයි මාරා වනාන්තරය. මේක ලෝක ප්‍රසිද්ධ වනාන්තරයක්. ඒ වගේම තමයි ටැන්සානියාවේ තියෙනවා සෙරංගටි ජාතික වනෝ ධානය. ඉතින් මේ දෙක වෙන් වෙන්නේ එක්තරා නදියකින්. මේ නදිය තමයි මාරා නදිය කියලා කියන්නේ. අප්‍රිකාවේ තියෙන ප්‍රසිද්ධම ගංගාවක් තමයි චාමර මේ මාරා නදිය කියලා කියන්නේ. කොහොම හරි කිලෝමීටර 395ක් මේ නදිය දිගයි. මේ දිග නදිය වනාන්තර දෙක මැදින් ගලාගෙන ගිහිල්ලා වික්ටෝරියා බිලට තමයි එකතු වෙන්නේ. හැබැයි දන්නවද හැම අවුරුද්දකම මේ ගඟේ ඛේදනීය සිද්ධියක් සිද්ධ වෙනවා චාමර. මේ ගඟෙන් එගොඩ වෙන්න හිතාගෙන එනවා සාමාන්‍යයෙන් අපි හිතමුකෝ දැන් මේ කට්ටිය ඉන්නේ එක වනාන්තරයක, කියන්නේ සෙරන්ගටි ජාතික උද්‍යානය කියලා හිතමුකෝ. මේ සෙරන්ගටි ජාතික උද්‍යානයට වැස්ස, එතකොට ආහාර වතුර මේ හැමදේම නැති වුණාට පස්සේ කෑම ටික හොයාගෙන මේගොල්ලන්ට සිද්ධ වෙනවා ආපහු යන්න මසයි මාරා වනාන්තරයට. මසයි මාරා වනාන්තරයට යනකොට චාමර යන්න වෙන්නේ මේ නදිය හරහා. මේ නදිය හරහා යන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ගෞගානක් දුර ගෙවාගෙන මේ නදියෙන් එගොඩ වෙන එක බලාගෙන ඉන්නව චාමර මේ නදියේ ඉන්න හරිම භයානක සතුන් කිහිප දෙනෙක්. හරියටම කිව්වොත් එහෙම මේ ගඟේ ඉන්නේ ඉතා විශාල නයිල් කිඹුලන් චාමර. මේ නයිල් කිඹුලන් ඉතාමත් විශාලයි, ශක්තියෙන් යුක්තයි, සහ ඉන්නේ බඩගින්නේ. බඩගින්න දරා ගන්න බැරුව ඉන්නේ මාස ගාණක් බලාගෙන ඉන්නවා මේ සතුන් සංක්‍රමණය වෙනකම් මේ ගඟ හරහා. අපිට වීසා වුණාට මේ ටැන්සානියාවෙන් ඉඳන් කෙන්‍යාවටයි, කෙන්‍යාවෙන් ඉඳන් ටැන්සානියාවටයි යන්න මේ සතුන්ට වීසා ඕන කරන්නේ නැහැ චාමර. මේ සතුන්ට ගඟ හරහා යන්න විතරයි ඕන කරන්නේ. එතකොට පුළුවන්කම තියෙනවා දේශ සීමාවකින් තවත් දේශ සීමාවකට මාරු වෙන්න. මේගොල්ලෝ කියන්නේ කෙන්‍යාවේ ඉඳලා ටැන්සානියාවට, ටැන්සානියාවේ ඉඳලා කෙන්‍යාවටත් මාරු වෙනවා. මේ වනාන්තර දෙකට තමයි මාරු වෙන්නේ. ඔන්න සාමාන්‍යයෙන් මිලියනකට එහා ගියපු සත්තු කොට්ටාසක් තමයි චාමර මේ ගඟ තරණය කරන්නේ. විශේෂයෙන්ම වයිල්ඩ් බීට්ස් කියන සතුන් සහ සීබ්‍රාවන් තවත් සතුන් කිහිප දෙනෙක්ම මේ හරහා යනවා තමන්ගේ කෑම බීම ටික අරගෙන.
1: අපි වීඩියෝ වලත් දැකලා තියෙනවා නේද ඔය ගඟ හරහා යන සිදුවීම්. ඉතින් අතර
0: මේක යද්දි සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් චාමර මේ ගඟ තරණය කරන්න පුළුවන් වෙන්නේ ශක්තිමත් කණ්ඩායමක වාසනාවන්ත සතුන්ට විතරයි. ශක්තිමත් කණ්ඩායම මොන තරම් වුණත් චාමර තමන්ගේ කණ්ඩායමේ කෙනෙක්ට හානියක් වෙනව නම් කොහොම හරි ඒගොල්ලෝ උත්සාහ කරනවා තමන්ගේ කණ්ඩායම ගල්වගෙන යන්න. හැබැයි බැරි වුණොත් වෙන කරන්න දෙයක් නැහැ. ඒ අය වෙතන දාලා මේ කණ්ඩායමට එතර වෙන්න සිද්ධ වෙනවා. මේ කණ්ඩායමේ නායකයාට තියෙන වගකීමක් තමන්ගේ රැළ ඉමින් සේරුවේ මේ නදියෙන් එහා පැතර අරගෙන යන්න. ඒගොල්ලෝ හැම වෙලාවකම උත්සාහ කරනවා තමන්ගේ කණ්ඩායම කොහොම හරි මේ නදියෙන් ඉමින්
1: සේරුවේ කියලා දැන් උපක්‍රමශීලී වෙන්න ඕනේ.
0: උපක්‍රමශීලී වෙන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම නයිල් කිඹුලන්ගේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. නයිල් කිඹුලන් දහස් ගාණක් බලාගෙන ඉන්නවා චාමර කට අරගෙන මේගොල්ලෝ යනකම්. හිතන්නකෝ තමන්ගේ මරණය පෙනිපෙනි තමන්ගේ කෑම ටික ගන්න, ආහාර චක්‍රය සම්පූර්ණ කරගන්න මේගොල්ලෝ තරණය කරනවා මේ නයිල් නදිය.
1: ඒක ආහාරයට එහා ගිහපු සංක්‍රමණය කියලා කියන්නේ අනිවාර්යෙන් සත්තුන්ට තියෙනම දෙයක් නෙදින් නේද?
0: ඔව්. සාමාන්‍යයෙන් චාමර දැන් සෙරන්ගටි වනාන්තරයේට කාලෙකට වර්ෂාව අඩු වෙනවා. එතකොට මේ මිලියනයකට ඉන්න සතුන්ට ආහාර මදි වෙනවා. ඊට පස්සේ ආහාර ටික හොයාගෙන මේගොල්ලෝ යනවා මසයි මාරා වනාන්තරයට. මසයි මාරා වනාන්තරයටත් මේ වගේම කාලයක් එනවා. මසයි මාරා වනාන්තරයටත් තවත් කාලෙකදී වර්ෂාව අඩු වෙලා කෑම අඩු වෙන කාලයක් එනවා. මෙන්න මේ කාලෙදී ආපහු පාරක් මේ ගඟ හරහා ආපහු සෙරන්ගෙටි ජාතික වනෝද්‍යානයට එන්න මේ සතුන්ට සිද්ධ වෙනවා. ඉතින් මේ යන ගමන ලේසි වෙන්නේ නැහැ චාමර. ගව් ගානක් දොරින් පයින් ගිහිල්ලා ඉවර වෙලා මේගොල්ලොන් තමන්ගේ රැළත් එක්ක ගිහිල්ලා මේ ගඟ හරහා යන්න සිද්ධ වෙනවා. ගඟ හරහා යනකොට නයිල් කිඹුල්ලෝ ඉන්නවා. ඊට පස්සේ හිපපොටේ මස්ලා ඉන්නවා චාමර. තමන්ගේ දේශ සීමාවට එනවට කැමති නෑ මොකෙක්වත්. විශේෂයෙන්ම හිපපොටේ මස් කියලා කියන්නේ හරි දරුණු ආක්‍රමණශීලී සතුන් කොට්ටාසයක්. මේගොල්ලොන් තමන්ගේ කොට්ටාසයට එනවනම් කවුරු හරි ඒගොල්ලොන්ට ඇටැක් කරන්න බලාගෙන ඉන්නවා, ආක්‍රමණය කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මේගොල්ලොන්ට කිඹුල්ලොන්ගෙන් විතරක් නෙමෙයි මේ හිපපොටේ මස්ලාගෙන් පවා බේරෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයිනේ චාමර,
1: සමහරලාට හිපෝල නිසා බේරෙන අවස්ථා තියෙනවා ගොඩක් නේද? කිඹුලන්ගෙන් බේරෙනවා හිපෝල නිසා.
0: ඔව්, කිඹුලන්ගෙන් බේරෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව සමහර වෙලාවට චාමර දැන් හිතන්නකෝ, දැන් කොහොම හරි මේ නදියෙන් එගොඩට ගියා කියලා ඊට පස්සේ බලාගෙන ඉන්නවා සිංහයෝ, හයිනාවෝ. මේ අයගේ වේදනා ගොඩාක් මැද්ද තමයි කොහොම හරි තමන්ගේ ජීවිතේ රැකගෙන මේ අතරින් සුළු පිරිසක් යන්නේ මේ නදියෙන් එහාට. මේක හරිම ඛේදනීය සිදුවීමක් තියෙන කතාවක්. ඒ වගේම චාමර මේ කාලෙට මේ විල, එහෙම නැත්නම් මේ නදිය, මාරා නදිය ලේ නදියක් බවට පත් වෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද සතුන් ගඟෙන් එගොඩ වෙන්න එනකොටම කිඹුල්ලොන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. කිඹුල්ලෝ මේගොල්ලොන්ව කන්න බලාගෙන මාස ගාණක් තිස්සේ බඩගින්න ඉන්නවා. අන්තිමේදී හොඳ සවිශක්තිමත් අඩි සාමාන්‍යයෙන් චාමර අඩි 8ක් 12ක් විතර ලොකු කිඹුල්ලෝ ඉන්නේ. ඉතින් හිතන්නකෝ ඒ තරම් ලොකු කිඹුල්ලෝ අඩි 6කට වඩා එහා ගියපු හොඳ වැඩුණු නයිල් කිඹුලන් ඉන්නේ. ඉතින් එහෙම කිඹුලන්ගෙන් පරිස්සම් වෙලා මෙතනින් එහාට යනවා කියලා කියන්නේ, මේ ගඟෙන් සංක්‍රමණය වෙනවා කියලා කියන්නේ මේ මාරා නදියෙන් එහාට යන සීබ්‍රාවන්ට, වයිල්ඩ් බීස්ට්ට ලොකුම අභියෝගයක්. හැබැයි තමන්ගේ කට්ටිය අරගෙන ගොඩට ගියා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ සාර්ථකයි. වගේම චාමර දැන් ඒ විතරක් නෙමෙයිනේ, දියවැල් පවා තියෙනවා මේ නදියේ. දියවැල් වලිනුත් බේරිලා යන්න ඕනේ. ඔක්කොගෙම බේරිලා තමන්ගේ ජීවිතේ පරිස්සම් කරගෙන කෑම ටික හොයාගෙන යන්න මේ සතුන්ට සිද්ධ වෙනවා.
1: ඔව්, දැන් විශේෂයෙන්ම දැන් මාරයාගේ නදිය කියලා තියෙන නිසා කට්ටිය කියනවා මේකට නේද? මාරයා සැඟවිලා ඉන්නවා. ඉතින් මේ මහා විශාල සත්ත්ව සංක්‍රමණය, ඉතින් මේවා ස්වභාව ධර්මයේ සංසිද්ධි, ඉතින් මේවා මෙහෙම වෙන්න එපා කියන එක සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් ගමන් නැහැ නේද? ඉතින් නේද, මේ ස්වභාව ධර්ම සිද්ධ වෙන දේවල් කොහොම හරි ඉතින් ජීවිතය කියන්නේ ඉතින් අභියෝගයක්ම තමයි නේ. ජීවිතේ ලේසි නැහැ. ඉතින් ඒක නිසා දහස් ගානක ඉතින් කීප දෙනා අතරින් ඔය රංචු ඉතින් කීප දෙනෙකුට ජීවිත එක ගමනකද නැති වෙනවා. ආයෙනකොට ආයෙ නැති වෙනවා.
0: ආයෙනකොට ආයෙ නැති වෙනවා.
1: ඒ විදිහට තමයි තින් සබාධම සත්ව ගහනයන් පාලනය කරමින්, තුරණය කරමින් මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගෙන සබාධම යනවා ඇති නේද?
0: අපිටත් ඉතින් එහෙමම තමයි චාමර. අපිත් මේ ආහාර දාමේ එක පුරුකක් නේ ඉතින්. හරියටම කිව්වොත් එහෙම අපි තමයි මේකින ලොකුම පුරුක. අපි තමයි අනිත් අය කරදර කරගෙන යන්නේ. හැබැයි ඉතින් කොහොම වුණත් මෙන්න මේ වගේ දේවල් තමන්ගේ චක්‍රය ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට අපි නොදන්න කතා තව ගොඩාක් මේ ලෝකෙ සිද්ධ වෙනවා. මේක අපි නොදැන හිටපු. හැබැයි දැන් විශේෂම දේ චාමර, මේ කාලෙට විශේෂම ඡායාරූප ශිල්පීන්, එතකොට වීඩියෝ කරන යෙදෙන ශිල්පීන් ගණනාවක් බලාගෙන ඉන්නවා මේ සත්තු මෙතනින් එහාට මෙහාට යනකම්. මොකද මේ සංක්‍රමණ කාලය කියලා කියන්නේ ඡායාරූප ශිල්පීන්ට හොඳම කාලයක්. ඔවුන්ට පුළුවන්කම තියෙනවා ඔවුන්ගේ හොඳම ෂොට්ස් ටික ගන්න. ඉතින් ඒ නිසාම කැමරා අටවගෙන වීඩියෝ කරන්න බලාගෙන මේගොල්ලෝ මේ වනාන්තර දෙකේ දෙපැත්තට වෙලා ඉන්නවා.
1: ඉතින් ඔයා ගියොත් එහෙම කෙන්නියාව පැත්තේ නේද? රෝමක් ගියොත් එහෙම අනිවාර්යෙන් ගිහිල්ලත් බලලෙන්න මාරා නදිය නේද? ලංකාවේ නම් නයිල් කිඹුල්ලු නෑනේ නේ.
0: ඔව්, ලංකාවේ නෑ ඉතින්. හැබැයි ඉතින් මේ වගේ සිද්ධි තියෙනවා. සමහර ගංගාවට ඉන්න, එතකොට ඇලදොලවට ඉන්න කිඹුල්ලෝ එහෙම, වටේ ඉන්න කුකුල්ලොන්ට හරක්ට එහෙම වග කියනවා, එළුවන්ට බල්ලොන්ට එහෙම වග කියනවා.
1: ඉතින් ඉන්නවා විශාල කිඹුලෝ නිල්වලායම නේ. දකුණු පැත්තේ නිල්වලා.
0: නිමේ චාමර, වියරස්ස ගඟෙත් ඉන්නවා ලොකු කිඹුලෝ. ඔයාට කිඹුල්ල දෝනේ. කිඹුලව ගෙනත් දෙන්න. අල්ලන්න තමයි අමාරු.
1: දියවන්නාවේට නේද? දේවන්නාවේ තිටියන හොඳයි කියලා හිතන නයිල් කිඹුලුනේ.
0: ඇයියේ
1: නිකන්
0: ඇයි ඔය විතර
1: ලස්සනයි නයිල් කිඹුලු ඉන්නකොට.
0: එහෙම ලස්සනයි හොඳයි.
1: එතකොට ඔය ආක්‍රමණශීලී එහෙට මෙහෙට පයින් අයට පාඩම් කුගන්නයි නයිල් කිඹුලු. හරි. ඒ කෙන්නියාවේ මොකද වනාන්තර දෙක?
0: වනාන්තර දෙක තමයි, එකක් මසයි මාරා වනාන්තරය, අනිත් එක සෙරන්ගෙටි ජාතික වනෝද්‍යානය.
1: මසයි මාරා ඉඳන් එහා පැත්තට පයින් අයගේ තමයි අපෙත් පයින් අය ගොඩක් ඉන්න. නයිල් කිඹුලනි කරුණාකර පැමිණෙන්න. අපි බලන්න සිටෝ වෙනක.
0: එනං අපි යනවා සින්දුවකට.

0: A suonare ai Ecra, a suonare ai Tuna. Supreme Radio.
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා

0: අවසාන ප්‍රශ්නය. ආචාර්ය අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
3: 89.1 89.3

0: අද හොඳම දවස උබේනවානම්
1: දේදුන්නු පාලම උඩ හැන්දෑවේ.
0: හැබැ හැන්දෑ වෙනකන්නම් ඉන්න පහර දොදේම යන්න ඕනේ.
1: නැව දේදුනු පාලමට යන්න හැන්දෑවේ. දේදුනු පාලමට යන්න කලින්ව දැන් ගන්න ටිකට් එක.
0: ඔව් දැන් ගන්න ඕනේ. ඔයා අද සම්පත. ඔයාට අද සම්පත ගත්තොත් එහෙම පුළුවන්කම තියෙනවා. කෝටි ගානක දිනු මැදින් මාගි කරගන්න සහ අද වේදම. ඒ කියන්නේ හවසට ගිහිල්ලා දේදුනු පාලම ගාවට ගිහිල්ලා ඊළඟ කඩේකින් හොඳට කෑම ටිකක් එහෙම කන්න පුළුවන්කම තියෙනවා. අද සම්පතව මිලදී ගත්තොත් එහෙම.
1: ඉතින් මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රාහකින් තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් වඩා දිනා ගන්න පුළුවන්. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. ඒ වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්න සහ සෙසු සෑග දිනා ගන්නවට පුළුවන්කමක් තියෙනවා. කොටින්ම කියන්න දෙන්නේ මෙච්චරයි. අද වියදමට අද සම්පත ලොතරැයි ඒවා පාවිච්චි
0: කරන්නේ.
1: හරි, ඔයාගේ අද දවසේ දෙන ප්‍රශ්න ටික ඉවර කරගන්න. අද සම්පත ලොතරැයි වලට විශාල දායකත්වයක් ලබා දෙන. ඉතින් ජාතික ලොතරැයි මැලේ තව සුවිශේෂී වැඩක් තමයි අද සම්පත ලොතරැයි
0: කියන්නේ. අද සම්පතත් ඒ විදිහට අරගෙන දැන් ඔයාට හිතනවා මම අනිවාර්යයෙන්ම මගේ පවුලේ ආයත එතකොට මගේ කාට හරි වෙන්න පුළුවන්. කාට හරි කියලා කියන්නේ මම ආදරය කරන කෙනාට. එයා කැමති කැමති දේවල් ටික අරන් ගිහින් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා නේද? සමහර කෙනාට ශාමර එක කඩේකට ගියාම පස්සේ ඒ කඩේ නෑ එයා කැමති දේවල් ටික. ඊට පස්සේ ආපහු ඒ කඩේ තවමනාරි අරන් අන් කඩේට යනවනේ තවමනාරි බලන්න. එහෙම එහෙම දේවල් තියෙනවා නේද? එහෙම නැතුව ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් නම් හොඳයිනේ. ඒ කියන්නේ ගෙදරට අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම එකම තැනකින්. එයාට ඕන කරන දේවල් ටික ඔක්කොම එකම තැනකින්. එහෙම ගන්න පුළුවන් ඉතින්. එහෙම ගන්න පුළුවන් එකම තැනයි දෙන්නේ තමයි. කසාගල ග්‍රීන් සුප. කසාගල ග්‍රීන් සුප එකේ එහෙම ගන්න පුළුවන් විතරක් නෙමෙයි චාමර. ගාන අඩුවෙන් වාට හැමදාම ගන්න පුළුවන්කම තියෙනවා. ගාන අඩුයි ප්‍රමිතිය වැඩි. දැන් ගාන අඩු වෙලා ප්‍රමිතිය වැඩි වෙන්නේ කොහොමද කියලා සමහරක් අයට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්නේ. ගාන අඩු වෙලා ප්‍රමිතිය වැඩි වෙන්නේ යාලට අතරමැදියෝ නෑ. මේක අතරමැදි ඇවිල්ලා ලැඟිඩි ගහන්නේ මේ වැඩේට. යාලම තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා සාධාරණ මුදලකට වාට බාණ්ඩ කසාගල ග්‍රීන් සුප එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා.
1: සුපිරි වෙළඳ සල් අත්දැකීමක් ලබාගෙන ඔය අදම කසාගල ග්‍රීන් සුප එකට යන්න. අලුත් තැනක් අඩුම මිලක් ශාකා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්පොළ මේ ළඟම ශාකාන වලට යන්න. ඔයාගේ නගරේටත් ළඟම ශාකා ටික දැන් හැදෙමින්
0: තියෙනවා.
1: හරි, ඊට පස්සේ ඉතින් ඔයාටත් ළඟම තියෙන ශාකාවට යන්න පුළුවන්. ඔයාට ඉතින් මේ අලුත් අත්දැකීම විඳ ගන්න යන්න ගිහිල්ලා බලන්න. විශේෂම දැන් සීනි පරිප්පු වෙන්න පුළුවන්, හාල් වෙන්න පුළුවන්, අල ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපිට තියෙනවා. වගේම ග්‍රොසරි අයිටම් මේ හැමදේම දිවේනේ අඩුම මිලට ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මේ හාල් වෙන්න පුළුවන්, එතකොට සීනි, එතකොට ඒ වගේ සමහර ලංකාවේ හදන උසස්ම තත්ත්වයේ දේවල් තමයි තියෙන්නේ. ඒ වගේම පරිප්පු අල වගේ අපි ආනයනය කරන, ලුණු වගේ ආනයනය කරන දේවල් ඍජුවම තමයි කසාගල ග්‍රීන් සුප එක ආනයනය කරන්නේ. ඒ නිසා අර ප්‍රමිතිය සම්බන්ධ ගැටලු තියෙන විදිහක් නැහැ. මාස ගාණක් ඇවිල්ලා කොළඹ වරායේ තිබිලා ඊට පස්සේ දඹුල්ලට ගිහිල්ලා ආයෙවිල් එහෙම නෙවෙයි
0: එන්නේ.
1: කෙලින්ම තමයි කසාගල ග්‍රීන් සුප එක දෙන්නේ. ඒ නිසා විශ්වාසයේ සහතිකයි අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. කසාගල ගෲප් ඔෆ් කම්පැනි අනුබද්ධ කසාගල ග්‍රීන් සුප වෙත අදම ගිහිල්ලා බලන්න. හරි,
0: සමහර අයට මෙන්න මේ දේ වෙනවා චාමර.
1: මොකද්ද?
0: සමහර අයට වෙනවා, ඒ කියන්නේ වෙන තැනකින් ගිනි ගානට බර ටික අරගෙන කසාගල ග්‍රීන් සුප එක ඉස්සරහ යද්දි තියෙන අඩු ගණන් ටික දැක්කට පස්සේ
1: අද පමා වුණාට කමන්නේ නේද? දැන් කියලාන තියෙන්නේ.
0: ඔව්, දැන් කියලාන තියෙන්නේ හෙට ගන්න.
1: හෙට පමා වුණොත්
0: ඒක නෑ, ඉතින් දුක තමයි.
1: දුක තමයි.
0: ඒ නිසා ඉතින් කොහෙට හරි යනකොට බාන්න ගන්න හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. පරක්කු වෙන්නත් එපා. ඊට පස්සේ ඉතින් අනේ ඔයාව මට ඊයේ හම්බුණා නම් කියලා හිතන්නත් එපා. හරිද? අපි දැන් කියලා තියෙන්නේ. ඇහුණනේ කියලා තියෙන්නේ. මොකද්ද? කසාගල ග්‍රීන් සුපර් ගාන අඩුයි. මේක අලුත්ම තැනක්.
1: අලුත් තැනක් අඩුම මිලක්.

0: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
1: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
0: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන්න නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
2: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
0: මොන වර්ගයෙන්ද?
2: හොඳ වර්ගයකින්.
0: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
3: මෙල්වා මෙති අන්න තියෙන GI box bar.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවක.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්න

0: වෙලේ සිතුවම් කරන ට්‍රිම්නයිට්
1: සතියේ ඉඳ බල රාත්‍රී 7ට අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනවිතහන් වැඩිපුරයිලේ ගුත්‍යල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙලවන ජාතිය මහතාන සම්පත තහනි දහනේ බිල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: දිගට රස මවන අපේ තානේ මෝර්නින් ෂෝ එක The Welcome Show.
1: සිංදු අහනතරේ මතක කරන දෙයක් තියෙනවා. ඒ තමයි මෙල්වා RV500 ගැන.
3: කවුද නොදන්නේ තින් නේද? ගෙවල් හදලා තියෙන අය දන්නවනේ.
1: ගෙවල් හදන කට්ටිය කොහොමද දන්නව? විශ්වසනීය ශක්තිමත් බැඳීමක් තියෙනවා නම් ඒ මෙල්වා RV500 නිසාම තමයි කියලා.
3: ඉතින් ඒ ගැන විශ්වාසයෙන් දන්නවා වානේ කම්මි ගත්තාම තින් නේද? අපි හැමෝටම ඉතින් ශක්තිමත් ඉතින් බැඳීමක් ශක්තිමත් ඉදිකිරීමක් කරගන්න නම් අනිවාර්යෙන් මෙල්ව තමයි ඉතින්.
1: ඔයාගේ දර හදනවා නම් ඊට පස්සේ ඔයාගේ ව්‍යාපාරික ස්ථානය හදනවා නම් අනිවාර්යයෙන්ම හાર્ඩ්වෙයාරකට ගිහින් කියන්න ඕනේ මහත්තයා මට දෙන්න ඕනේ මෙල්ව RV500 කියලා.
3: විතරයි වෙනේවා දාලා හුවෙන්නේ නැහැ.
1: එහෙම කියන්න ඕනේ. හරිද? එතකොට නම් ඉතින් ආයේ මුකුත් ඕනේ නැහැ සල්ලි දිරන්න ගන්න. එහෙමම කියන්න ඕනේ මහත්තයා මේ මට දෙන්න ඕනේ මෙල්ව RV500.
3: හරි. ඔය මොකද මලකෑ මඩුයි.
1: ඔව්.
3: මල කනව නැත්ත ඉක්මනටම කොන්ක්‍රීට් එක ඇතුළතදී සමහර කම්බි මල කෑම්ල ලක් වෙනවා. මෙල්වල එහෙම ප්‍රශ්න නැහැ. ඒ නිසා සවිශක්තිමත් භාවයේ වැඩි වාට ඉතින් වාගරේ අපාර්ට්මන්ට් එකම හදාගන්න පුළුවන් පොඩිවට පටන් ගත්තා.
1: බලන්න ඉතින් සුප්‍රීම් රේඩියෝ මේ අපිත් එක්ක හත්වල් බැඳගෙන ඉන්නේ මෙන්න මේ වගේ විශ්වසනීය එතකොට නමක් තියාගත්තු SLS ප්‍රමිතීන්ට අනුකූල දේවල් ඒක අපි බය නැතුව එයාට මේ කියන්නේ. අපිත් එක්ක මේ ගමන යන එකතු වෙනවා මෙල්වා RV500.

0: දිනවයයි විනාඩි 41යි. අපි සාමාන්‍යයෙන් කියනවානේ ශාමර අපි විවාහයක් කරගන්නකොට හැමදේම හොයලා බලන්න ඕනේ කියලා. ඒ කියන්නේ එයා මොන සාමාන්‍යයෙන් කියනවා එයා මොන විදිහේ
1: කෙනෙක්ද? මේ මාසෙද මන් දන්නේ නැහැ. ඔයාට මේ මොන උදාහරණ ගත්තත් විවාහයම තමයි මතක් වෙන්නේ.
0: ඔව් ඉතින් මේ මාසෙට ඉතින් හරියන්නේ ඕමනේ. ඉතින් හිතන්නකෝ අපේ තාත්තා එහෙම මට කියලා තිනු ඔයා අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ.
1: රෙජිස්ටර් කරගම කරනවත් දන්නේ නැහැ නැත්නම් මම පෝරේ චාරිටර් කරනවද කියලා.
0: නෑ මම ජයමංගල කතා කියනවා. මේක එච්චර මන් තව දවසක අෂ්ටක් කියනවා. හරිද? සාමාන්‍යයෙන් අපිට කියනවා අනිවාර්යයෙන් මේගොල්ලෝගේ පවල් පස් බීම් මොනවා ගෙරි කියලා හොයලා බලන්න. සල්ලි දිනවා නෙමෙයි. අනිවාර්යෙන් හොයලා බලන්න
1: ඒගොල්ලෝ.
0: ඔව් බන්දිනායගේ. එයා ඒගොල්ලන්ගේ ගෙදර හරි කරුණාවන්ත මිනිස්සු දින්නේ. එතකොට ඒගොල්ලන්ගේ ගෙදර මිනිස්සු හරි හොඳට කට්ටියත් එක්ක මේ බැඳිලා තියෙනවා. අද හොඳ බැඳීම් තියෙනවා. ඒ හැමදේම හොයන්න කියලා අපේ තාත්තමට කියලා දීලා තියෙනවා. එතකොට සල්ලි හොයනවාට වඩා මුලින්ම බලන්න මනුස්සකම් තියෙනවද කියලා. එතකොට එයා ටිකක් හරි අධ්‍යාපනයක් අරගෙන තියෙනවද කියලා බලන්න. එයාට සමාජීය අත්දැකීම් තියෙනවද කියලා බලන්න. ඔන්න ඔය දේවල් ටික තියෙනවා නම් අනිවාර්යයෙන්ම ජීවිතේ මොන ප්‍රශ්නාවත් කසාදයක් ඇතුලේ හරි ලස්සනට ජීවිතේ ගෙනියන්න පුළුවන් කියලා අපේ තාත්තමට කියලා දීලා තියෙනවා. ඒ වගේම තමයි චාමර සමහර කියනවා අපි මොනා හරි දෙයක් හදන්න ගන්නකොට ඒකට අපි අනිවාර්යයෙන්ම හොඳම දේ හොයලා බලන්න ඕනේ කියලා. අපි කසාදයක් කරගන්න එච්චර දේවල් හොඳට හොයලා බලද්දි චාමර අපි කසාද කරගන්න අපේ මුළු ජීවිත කාලෙමනේ. එතකොට සමහර දේවල් අපි හදාගන්නත් අපේ මුළු ජීවිත කාලෙටම අපි අපේ ගෙදර හදාගන්නේ මුළු ජීවිත කාලෙටම. එතකොට අපේ ගෙදර අපි අත්පැටක් එහෙම හදනවා නම් චාමර තට්ටු දෙකේ ගයක් නම් හදන්නේ තට්ටු දෙකේ ගෙදර උඩ අත්පැට හදනවා නම් ඒකට වානේ වගේ දේවල් පාවිච්චි කළා නම් හදන්නේ අනිවාර්යයෙන්ම සවිශක්තිමත් භාවයෙන් තියෙන්න ඕනේ. මොකද පොඩි දරුවෝ ඉස්සරහට එනවා. එතකොට ගෙදර ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියට ආරක්ෂාව තියෙන්න ඕන 100%ක්
1: අනිවාර්යෙන්. දශක දෙකක විශ්වාසයක් සමග කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා වෙළඳපොළට නවතම නිෂ්පාදනයක් හඳුන්වා දෙනවා. ඒ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්. හරි, මෙල්වා කියලා නම ඇහුණත් දන්නවා ශක්තිමත් භාවය සහ විශ්වසනීයත්වය ගැන. හරි, නිෂ්පාදන කටයුතු ඒ වගේම වැඩින අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන විශේෂම කාරණාව තමයි අවම ලෝබර් ඒ වගේම අවම දුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පරිසිදු නිර්වද්‍ය වෙලඩින් සේවාවක් ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. අනික ඉතින් SLS සහතික කරලා තියෙන්නේ. හරි, SLS සහතික කළ පළමු වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙවා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
0: ඉතින් ඒ නිසා ආවට විශ්වාසෙන් අර પરම්පරා ගානකට ජීවත් වෙන්න පුළුවන් ගෙදර හදද්දී. එහෙම නැත්නම් ඉතින් තව මොනා හරි දේවල් හදද්දී ඒවට ඔයා වෙල්ඩින් වැඩ පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම
1: වෙල්ඩින් දෙයක් කියමුකෝ. දැන් යකඩින් දෙයක් හදන්නේ ශක්තිමත් වෙන්න ඕනේ හින්දානේ. නැත්නම් ඉතින් ඕක ලී වලින් හදනවානේ. ඕකේ මේ අර වෙල්ඩින් ඩොට් එක නේද? සමහර අය ඕකත් හරියට තියන්නේ නැහැ නේද? තිබ්බත් වැඩක් නැහැ. සමහර අය වැස්සට දිය වෙලා යනවා.
0: ඔව්.
1: මේ කාලයක් යනකොට මල කන්න බලනවා. හැබැයි ඉතින් එහෙම ප්‍රශ්න නැහැ. මෙල්වවල හැබැයි තින් ගලවන්න හිතාගෙන නම් මෙල් වලින් කරන්න එපා.
0: ඔව් එහෙම නම් ඉතින් කරන්න එපා. එහෙනම් ඉතින් ඔය බාල මොන හරි දාගන්න.
1: එළම් බාලේ වගන්න.
0: ඔව් මේ මෙල්වා තියෙන්නේ හරියට හොඳට නුවණක්කාර විදිහට හිතන තමන්ගේ වැඩේ නිකන් බාල බාල දේවල් අරගෙන ඉවර වෙලා සැරින් සැරේ පාස පාස ඉන්නවට වඩා ජීවිත කාලෙම හරියට හරියන විදිය වැඩක්. ඒ කියන්නේ අර ගොඩවැදකම් නැහැ. මේක හරිම වෙදේ විතරයි. හරිම වෙදකම කරනවා.
1: හරි, ඒකත් එක්කම ඉතින් ඔයාලට මතක් කරන්න තවත් කාරණයක් තියෙනවා නේද? ඒ කාරණේ මම මතක් කරන්න මෙහෙම දැන් මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්නම්කෝ.
0: මොකක්ද?
1: දැන් මිනිහෙකුට ජීවිතේ සාර්ථක වෙන්න මොනවද ඕනි කියලා අහුවොත් එම් පොදුවේ අපි ටිකක් සාමාන්‍යයෙන් කියනවානේ වාසනාව ওই මනුස්සයාට තිබිලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මේ මිනිහෙකුට ජීවිතේ සාර්ථක වෙන්න වාසනාව විතරක්ම නෙවෙයි දක්ෂතාවය කියන දේ තියෙන්න ඕනි කියලා කාලයක් ඇද්දී අපිට අත්දැකීම් වලින් තේරෙන්න ගන්නවා.
0: කැපවීම තියෙන්න ඕනි කියලාත් අපිට තේරෙන්න පටන් ගන්නවා.
1: අනිවාර්යෙන්. හැබැයි මේ දක්ෂතාවය කියන දේත් සාපේක්ෂයිනේ. දක්ෂතාවයට වඩා තියෙන්න ඕනි දේ මොකද්ද අපේ ජීවිතවල නිපු? තියෙන්න ඕනි ඔය කියපු දේ. හරි.
0: කැපවීම.
1: කැපවීම වගේම විනය.
0: අහහ.
1: කැපවීම සහ විනය නොමැතිනම් කිසිම තැනක ඒ දේ සාර්ථක කරගන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හරි. කැපවීම කියන්නේ මොකද්ද? කැපවීම කියලා කියන්නේ ඔයාට කරන්න අමාරු කම්මැලි හිතෙන දේ වුණත් ඔයාගේ හීනය වෙනුවෙන් දිගටම කරන එක. ඒකට තමයි කැපවීම කියලා අපි සරලව කියන්නේ. විනය කියන්නේ මොකද්ද? විනය කියන්නේ ඔයාට ඒ වැඩේ කරන්න තියෙන්නේ ඔයාට දැන් හිතන්නකෝ ඔයාට ඒ වැඩේ කරන්න හිතෙන්නේ නැති දවස් එනවනේ. අද බෑ වෙන දවසක කරන්න මේ වෙලාව නෙමේ වෙලාව. ඔය වගේ වට හිතනවා මේ වගේ හිතන දේවල් වල පවා නෑ මම මේක කරන්න ඕනේ මේක මට කරන්න පැවරිලා තියෙන වැඩක් මේක මං කළ යුතුයි කියලා කරන දේ තමයි විනය කියලා කියන්නේ. හරි, මේ දෙකම තියෙන්න ඕනේ අනිවාර්යෙන් ජීවිතය ඉස්සරහට යන්න.
0: ඔයා
1: නිකමට හිතන්න ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන කවුද නොදන්නේ නිපු නේද?
0: හැමෝම දන්නවනේ.
1: හැබැයි නිපු රොනාල්ඩෝට වඩා පාපන්දු පිටිය තුල දක්ෂතා දක්වන සහජ දක්ෂතාවයේ තියෙන ක්‍රීඩකයෝ ඕනි තරම් පාපන්දු ලෝකෙ අපිට හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. රොනාල්ඩෝගේ දින විශේෂත්වය ඔහු ළඟ තියෙනවා අසම සම අසීමාන්තික වූ විනයක්. ඒ විනය නිසා තමයි රොනාල්ඩෝ වල පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ පාපන්දු ලෝකේ දිදුලන තරුවක් බවට පත් වෙන්න. හරි, සාමාන්‍ය කියන විදිහට රොනාල්ඩෝ ඒ කාලේ තමන්ගේ කණ්ඩායම පුහුණු වීම වලට යනකොට පැය දෙකකට කලින් රොනාල්ඩෝ ග්‍රවුන්ඩ් එකට එනවලු. පුහුණු වීම තනියම පටන් ගන්නවලු. තමන්ගේ කණ්ඩායම පුහුණු වීම හතරට ඉවර කරත් රොනාල්ඩෝ තවත් පැයක් හෝ පැය එකහමාරක් ඉඳලා අවසානයේ තව පුහුණු වීම ටිකක් කරලා ළඟදර යන. ඒ වගේ අවුරුදු 20 ගානක දැවැන්ත කැපකිරීමක් සහ විනයක් රොනාල්ඩෝගේ ජීවිතයේ මේ තරම් අද ලස්සනට ලියවෙන්න ඔහුගේ ජීවිතේ පිටුපස තිබිලා
0: තියෙනවා.
1: විනය බිඳින කිසිම තැනක නිපු කවදාවත් සාර්ථක මිනිස්සෙක්ව සාර්ථක වැඩක් රැඳිලා තියෙන්නේ
0: නැහැ.
1: ඒ අසාර්ථක වෙනවම තමයි. ඒ නිසා දක්ෂතාවය කියන දේ අපිට උපතින් ලැබෙන්න පුළුවන්. දක්ෂතාවය කියන දේ අපිට උපතින් නැබැයි ලැබුණට ඒක ප්‍රගුණ කරන යන එක ඒක වෙනම වැඩක්. ඒ වෙනම වැඩේ කරන්න ඉතින් අපිට පුළුවන්කමක් ලැබෙන්න ඕනේ. ඒක නිසා විනය කියන දේ අපි හැමෝගෙම ළඟ තියෙන්න ඕනේ. සරලවම කියනවනම් ප්‍රේමය ළඟදිත් විනය කියන දේ වැදගත් නේද?
0: අනිවාර්යයෙන්ම.
1: විනය නැමතිව අපිට මේ දේවල් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
0: ඒ විනය නැති නිසා තමයි ගොඩාක් කලාවට අපිට අහන්න හම් වෙන්නේ චාමර ඔය ප්‍රේමය වගේ තැන්වලදී. අර ගෑන ළමයාව මෙන්න මේ තන ජීවිතක්ෂයට පත් කළා, මේ වගේ ජීවිතයට හානි කළා, එහෙම නැත්නම් සේදු විනාසගෙන, ඒ හැමදේම අපිට ආරංචි වෙන්නේ ওই විනය කියන දේ නැති වුණාට පස්සේ.
1: අනිවාර්යෙන්. ඒක නිසා ඉතින් දක්ෂතාවය කියන දේ ඔයාට මට උපතින් එන්න පුළුවන්, සහජ දක්ෂතාවය එන්න පුළුවන්. හැබැයි කැපවීම සහ විනය කියන එක අනිවාර්යෙන් අපි ප්‍රගුණ කරන්න ඕනි දෙයක්. රොනාල්ඩෝ ගැන කියද්දි විනය ගැන කියද්දි මට මතක් වෙන්නේ කවුද ඉතින් නේද?
0: කවුද මතක් වෙන ඔයාලට?
1: කුමාර සංගකව මතක් වෙන්නේ නැද්ද?
0: ඔව් මතක් වෙනවා.
1: කුමාර සංගකාරව විනය කිව්වම නිකන් මතක් වෙනවා නේද? අපිටත් එහෙම අයිකන් ටිකක් අපේ ලංකාවේ ඉන්නවා කියලා ක්‍රීඩාවේ නේද?
0: ඔව්.
1: ලෝකෙට විතරක් නෙවෙයි අපිටත් එහෙමයි ඉන්නවා ඉතින් නේ.
0: අපිටත් එහෙමයි ඉන්නවා තමයි. අපි එහෙනම් කෙට විරාමයකට යමු නේද?
1: වෙලාව අපි කියන්නම් මේ වෙලාව 9:48 දැන්.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: ඔය එන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනේ.
3: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම් කොහොඳ වර්ගයේ?
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
5: පෙරලිකාර සඳුදා.
6: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
5: සුවබර අඟහරුවාදා.
7: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
5: හැඩකාර බදාදා.
8: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
5: රසපිරි බ්‍රහස්පතින්දා.
9: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
10: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. 89.1 89.3

0: දිනවයයි විනාඩි 54යි. ඒ කියන්නේ අදට ඉතින් අපිට වැඩසටහන නිමා කරන්න වෙලාව වෙවි තියෙනක. හැබැයි ඉතින් කලින් මතක් කරන්න ඕනේ, වට ශක්තිමත් බැඳීමක් දෙන්න වෙන කවුරුත් නෙමෙයි, මෙල්බා RB500 කියන එක අමතක කරන්න එපා.
1: හරි, දන්න කියන නමක් නෙතින් නේද?
0: අපිත් එක්ක මේ ගමන යන්න මෙල්බා RB500 එකට වෙලා තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ.
1: ඒතරක් නෙමෙයි, යන්න කලින් ඔයාලගේ ජීවිතයට වාසනාව වරන් ගන්න දේ ගැනත් මතක් කරන්න එපා අනිවාර්යයෙන්මනේ.
0: ඒ තමයි NLB ධන නිධානය, කෝටි ගානක දෙනුම් බැඳීම වාට දෙන්න වෙන කවුරු නෙමෙයි NLB ධන නිධානය.
1: තවත් බලබල ඉන්න දෙයක් නැහැ යාළුවා. දැම්ම දුණ යන්න නේද කියලා ලොතරැයි කූඩුවක් ළඟ නතර වෙලා ගන්න ඕනියා. ධන නිධානයේ ලොතරැයි වත් 1ක් 2ක් 3ක් 4ක් 5ක් වට හිතන ගාණක් ගන්න. වැඩි වැඩියෙන් ගන්න තරමට දිනුම් අවස්ථා වැඩි. හරි, ඒක නිසා ඉතින් ඔයාට පුළුවන් කමක් තියෙනවා දැන් මතක් කරන්න. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වන සිකුරාදා දවසේදී රුපියල් කෝටි 12.4ක මුදලක් ඔයා වගේම කෙනෙක් කඳ උඩරටින් බිහි වුණා. හරි, ඒ වගේම තමයි ඉතින් ඔය රටේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වයක් ලබා දෙන ඔයා මම මේ ගන්න ටිකට් එකෙන්. හරි, ජාතික ලොතරැයි මණ්ඩලය දැන් ඉරිදා දවසේ තවත් විශේෂ දවසක්. මේ සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවද ඔයාට තියෙනවා ධන නිධානයේ ලොතරැයි. තෑගි අවස්ථා ගොඩක් දීලා තියෙන්නේ, ඔයාට කෝටිපතියෙක් වෙන්න තියෙන අවස්ථාවන් වැඩි කරලා තියෙන්නේ. ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් අරගෙන ජීවිතේ හීන හැබෑ කරගන්න කියලා අපි ඔයාට යෝජනා කරනවා ඉතින් අද දවසේ.
0: එහෙනම් ඉතින් ඒකන මතක් කරගෙන ගමන් අදට අපි වැඩසටහන නිමා කරලා යනවා. මනිෂාවෙ තියෙන්නේ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන යත් එක්ක ඉතින් දිගටම සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් ඔයාට අහන්න පුළුවන්කම තියෙනවා. උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන් ආයාගේ FB පෝස්ට් එක දාලා තියෙන්නේ. පෝස්ට් එකට කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා මතක් කරන්න ඕනේ. අපේ FB page එක තාම ලයික් කරලා නැත්නම් ෆලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා ෆලෝ කරන්න ඕනේ. හරිද?
1: ඇයි අපේ YouTube එක නේද?
0: ඒකනේ අනේ
1: YouTube එකටත් ඉන්නානේ.
0: එන්ඩ
1: Instagram නේද?
0: ඔව්, Instagram තියෙනවා, TikTok තියෙනවා, මේ ඔක්කොගෙම අපි ඉන්නවා. ඒ පැත්තට එන්න ඉතින්. මේ YouTube එක පැත්තට ඇවිල්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. හරිද?
1: එහෙනම් අදට ගිහිල්ලා එන්නම් පරිස්සම වැඩ ටික කරගෙන. එහෙනම් ඉන්න. ජය වේවා, සුබ දවසක් මංචාමර.
0: මම නිපුනිකා.

0: සුදුසුම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පල
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: සුබදාසර කළුත්තයක් වෙලා උමදක් කරන්න ගොදේ දහයයි දැන්නලාවා
4: ජීවිතයේ සිහින සතා කරන වාසනාවේ වෙලා මතක් කළේ
5: වාර්තාතික වාර්තා කබනි කෝටි අටේ එන්නල්ග තනට තහන් වෙනතුරයියෙන් රුපියල් කෝටි 13 නමේ අත ඉක්ම වූ දැවන්ත සුපුරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් සම්පත තහන් නිධානය වෙන දීතන ඔබත් කෝටිපතියෙකු වන්නේ

Main Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සුබදාසනක් උදේ 10යි විනාඩි 5යි දැන් වෙලාව. ඉතින් කොහොමද? මං හිතනවා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් ඒ විදිහට ඉන්නවා කියලා මම දන්නවා. මොකද මේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා සතුටින් ඉන්නවා කියන දේ අපිට විශ්වාසයි. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ ඔයා අනිවාර්යයෙන්ම සතුටින් ඉන්නවා කියලා මට විශ්වාසයි කියලා. හරි, දැන් ඉතින් පුරුදු විදිහටම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් රසපිරි බ්‍රහස්පතින්දා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. රසට කැම කන්න කැමති අපේ හැමෝටම කැමති කැමති දේවල් අලුත් අලුත් විදිහට හදන්න කියලා දෙන එකම තැන තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් රසපිරි බ්‍රහස්පතින්දා දවස කියලා කියන්නේ. ඉතින් ඒ විතරකුත් නෙවෙයි, කුස්සිය සිද්ධ වෙන්න ඕන වෙනස්කම් මොනවද? එතකොට කුස්සිය ලස්සන තියාගන්න ඕනේ කොහොමද? එතකොට අපි අපේ ශරීරයට ගන්න ඕන සෞඛ්‍යමය ආහාර රටාව මොන වගේද වෙනස් කරගන්න ඕනේ? මේ වගේ ගොඩාක් දේවල් ගැන ඔයාව දැනුවත් කරන තැන තමයි රසපිරි බ්‍රහස්පතින්දා කියලා කියන්නේ. එහෙමනම් ඉතින් අද රසපිරි බ්‍රහස්පතින්දා දවස පටන් ගන්න අවසරයි. ඔන්න අද දවසේදීත් මම රසම රස ඒ වගේ ඉක්මනට හදාගන්න පුළුවන් රෙසිපි ගොඩක් අරගෙන අවිල්ලා තියෙනවා. ගොඩක් කියන්නේ රෙසිපි තුනක් අරගෙන ආවා. ඒ තුන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ පැය දෙක මග අරගන්නේ නැතුව ඔයාට අහගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒත් එක්ක මතක් කරන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට යන්න පුළුවන් අපේ සුප්‍රීම් රේඩියෝ ෆේස්බුක් පේජ් එක පැත්තට ගිහිල්ලා බලන්න. මගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා අපේ ෆේස්බුක් පේජ් එක. ඉතින් ඔයාට පුළුවන් මේ ෆොටෝ එක යටින් ඔයාට හිතන ඕනම දෙයක් කමෙන්ට් කරන්න, ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න, මේ ඕනම දෙයක් කරන්න ඔයාට චාන්ස් එක තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ඔයා තාමත් අපේ ෆේස්බුක් පේජ් එක ෆලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න කියලාත් මතක් කරනවා. ඒ ගමම ඔයාට පුළුවන් ඒ ටික ඔක්කොම මේ පැත්තේ විදිහට සිද්ධ කරලා අපේ TikTok live එකට ජොයින් වෙන්න. මොකද මම තව චුට්ටම චුට්ට වෙලාවකින් ලයිව් එකක් එනවා. හරි, එහෙමනම් ඉතින් ඒ දෙවලුත් මතක් කරගෙන අයමත් මතක් කරන්න තියෙනවා. ඔට කතා කරන්න පුළුවන් මේ පැත්තට 0112 510 510. එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් මේ පැත්තට WhatsApp මැසේජ් එකක් 0718 89 83 89. එහෙමනම් ඉතින් ආදරෙන් පටන් ගන්න ලෑස්ති වෙන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් රසපිරි බ්‍රහස්පතින්දා දවස දෙකටම අහගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්න උදේ 10යි විනාඩි 7යි දැන් වෙලාව. එහෙමනම් මොකද කියන්නේ? ලස්සන සින්දුවක් අහමුද? දෙකටම අහගෙන ඉන්න ඕනේ. හරිද? ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. මම මනිෂා.

0: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක් නැතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 16යි.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල.
3: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෑගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ගමේ පන්සිරියාවිය හැටකාරිය.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
7: ටෙම්පෝ ටවුන්
6: with Ashi.
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
9: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන බා මියුසික් ෆයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
9: ඉනිදා උදේ 9ට.
8: ඉගෙනන සර්.
10: 89.1 89.3
11: Supreme Radio.
12: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
13: Supreme Lifestyle.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොම හරි දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසායි අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දගින එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන්ට හිතෙන ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩලෙ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුනොත් එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. 89.1 89.3 Supreme Radio.

උදේ 10 විනාඩි 27යි දැන් වෙලාව. දැන් කෑම ගැන කතා කරන දවස උනහම අනිවාර්යයෙන්ම කෑම ගැන කතා කරන්න ඕනනේ. ඇත්තටම මේ කෑම කියලා කියන්නේ අපි හැමෝම කතා කරන්න කැමති මාතෘකාවක්නේ. කවුරුත් කෑම ගැන කතා කරන්න අකමැති වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද මේ දවසක් දුන්නත් කන්නකපද කෑම ගැන අපි කතා කරයි, කන්න අකමැති කෑම ගැන කතා කරයි. එතකොට අර අපි කන්න කැමති කෑම කන්න හේතු ගැන කතා කරයි, අකමැති කෑම නොකන්න හේතු ගැන කතා කරයි. ඔය වගේ ගොඩාක් දේවල් කෑම ගැන කතා කරන්න කිව්වොත් අපිට ඉතින් දවසක් දුන්නත් කෑම ගැන කතා කරන්න මදිනේ නේද? ඉතින් ඒ නිසා කවුරුත් කතා කරන්න අකමැති නැති මාතෘකාවක් තමයි කෑම කියලා කියන්නේ. දැන් එක එක විදිහට කෑම හදන්න. එතකොට එක එක විදිහට ඒ කෑම රස බලන්න කැමති ගොඩාක් කට්ටි ඉන්නවනේ. සමහරු කැමති මේ එක එක විදිහට කෑම හදන්න. හැබැයි ඉතින් ඒ කෑම හැදුවට කන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ ඒ අය. හැබැයි තවත් සමහර කැටියක් ඉන්නවා. එයාලා එක එක කෑම ට්‍රයි කරලා බලන්න ආසයි. ඒකේ රස කොහොමද, ටේස්ට් වෙන්නේ කොහොමද, මේ දේවල් ට්‍රයි කරලා බලන්න කැමති කට්ටියක් ඉන්න. ඔහොම තමයි ඉතින් හැමෝම එක වගේ නෑනේ නේද? හරි, ඉතින් මේ දෙකොල්ලන්ටම ඉක්මනින් හදාගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි රසම රස රෙසිපි එකක් ගැන මට කියන්න හිතුණා. දැන් අලුත් කෑම හදලා බලන්න කැමති අයට, අලුත් කෑම ට්‍රයි කරන්න බලාගෙන ඉන්න අයටයි දෙකොල්ලන්ටම හරිම හොඳ, එවැගේම ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක් ගැන තමයි මේ විදිහට කියන්න ලෑස් වෙන්නේ. ඉතින් මේක නම මතක් කරලා ඉන්න මුලින්ම නේද, මම මේකට දාපු නම තමයි සොසේජස් චීස් බෝල්. හොඳයිනේ. හරි, ඉතින් දැන් මේ සොසේජස් චීස් බෝල් හදාගන්න ඔයාට අමුද්‍රව්‍ය ටිකක් අවශ්‍ය වෙනවා. මම ඒ දේවල් ටික මුලින්ම මතක් කරලා ඉන්නම්. ඔයාට අවශ්‍ය වෙනවා සොසේජස් කරල් 4ක් විතර, ඊට පස්සේ චොප් කරගත්ත ලුණු අවශ්‍ය වෙනවා, තම්බල පොඩි කරගත්ත අලගෙඩියක් ඕන වෙනවා, ලීක්ස් ටිකක්, එතකොට බිත්තරයක්, පාන් පිටි ටිකක්. මේකට නම් ඇත්තටම මොසරල්ලා චීස් උනත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මොසරල්ලා චීස් මත අවශ්‍ය නැහැ, ඔයාට සාමාන්‍ය චීස් වර්ගයක් ඔයා කැමති නම් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අකමැති නම් චීස් පාවිච්චි නොකර ඉන්න පුළුවන්. දැන් මම මේකට චීස් පාවිච්චි කරන්නේ සොසේජස් චීස් බෝල නිසා. ඔයා කැමති නම් ඉතින් මේක මේ චීස් නොදා උනත් මේ රෙසිපි එක චුට්ටක් වෙනස් කරලා හදාගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. හරි, ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ දේවල් ටික ලෑස්ති කරගත්තට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ අර අපි ගත්ත සොසේජස් කරල් 4 තියෙනවනේ. මෙන්න මේ කරල් 4 පුංචි කෑලි කෑලි වලට කපා ගන්න එක තමයි ඔයාට කරන්න තියෙන මුල්ම වැඩේ. ඊට පස්සේ ටික කපා ගත්තට පස්සේ ඔයාට පුළුවන් අර චොප් කරගත්ත ලුණු ටිකයි, ලීක්ස් ටිකයි, අලයි, මොසරල චීසු, එහෙමත් නැත්නම් ඔයා චීස් වලට කැමති නම් එහෙමයි, අකමැති නම් ඔයාට චීස් පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්. දැන් මේ ටික ඔක්කොම ඔයාට කරන්න තියෙන්නේ අර අපි කපාගත්ත පුංචි පුංචි කෑලි වලට කපාගත්ත සොසේජස් ටික තියෙනවනේ, අන්න ඒ සොසේජස් ටිකත් එක්ක මිශ්‍ර කරන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. මේක කරගත්තට පස්සේ ඔයාට අන්තිමට කැමති ප්‍රමාණයකට මේකෙන් ඉතින් බෝල හදාගන්න එක තමයි කරන්න තියෙන. අපි කට්ලට් හදන්නේ අන්න ඒ විදිහටම තමයි මේක කරන්නේ. ඊට පස්සේ ඔයා කැමති විදිහකට බෝල හදාගෙන මේ බෝල බිත්තර සාරු වල දවටලා, පාන් කුඩු වල තවරලා අපිට පුළුවන් සොසේජස් චීස් බෝල ගැඹුරු තෙලේ පැත ගන්න. ඉතින් හවස තේ වෙලාවකට ගෙදෙට කවුරු හරි කෙනෙක් ආවට පස්සේ මේ ඕනම දෙයකට අපිට හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් ගැන තමයි මම මේ විදිහට මතක් කරේ. පික්නික් එකක් එහෙම යනකොට නේද, මේ ඕනම වෙලාවකට හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක් තමයි සොසේජස් චීස් බෝල කියලා කියන්නේ. ඉතින් හදලා බලලා අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න, ට්‍රයි කරලා නිකන් ඉන්න එපා. රස කොහොමද කියලා ඔයා මේ පැත්තට කියන්නත් මතක තියාගන්න ඕනේ හොඳට. හරි, එහෙමනම් ඉතින් ඒ රෙසිපි එක ගැන මේ විදිහට මතක් කරපු එකේ ලස්සනම ලස්සන සින්දුවකට ගියත් හොඳයි කියලා හිතනවා. ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඔන්න මම TikTok live එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් අපේ TikTok live එකට ඇවිල්ලා join වෙන්න. ඒ පැත්තෙත් ගොඩාක් දේවල් කතා වෙනවා. මේ දවස්වල ඉතින් වෙසක් සීසන් එක ඉවර වීගෙන යන්නේ. ඒ ගැනත් පුංචි පුංචි කසකුසුවක් ඒ පැත්තේ සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් ගැනත් දැනගන්න පුළුවන්, බලාගන්න පුළුවන්, live මේ ක්‍රියාවලිය බලාගන්න පුළුවන් අපේ TikTok live එකට ඔයා ඇවිල්ලා join වෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510ට. එහෙමත් නැත්නම් ඉතින් WhatsApp පැත්තට message එකක් උනත් එවන්න chance එක තියෙනවා 0818 89 89 3. මොකද කියන්නේ ඊළඟ සින්දුවට යමුද?
එහෙමනම් දෙකට මහගෙන ඉන්න ඕනේ හරිද? අහගෙන ඉන්න ගමන් මතකයිනේ මේ පැත්තට කෝල් කරන්න, මැසේජ් කරන්නත් මතක තියාගන්න, වෙලාවත් මතක් කරන්න. උදේ 10:00 වෙනකොට 32 දැන් වෙලාව.

0: තෝරගෙන තියෙන කතාවකටත් කියන්නේ නෙපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි, සමහරවිට දැන් ලක්ෂ පාරකට පැනලා තියෙන අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද.
1: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ.
1: අසුනවයයි එක, අසුනවයයි තුන, සුප්‍රීම් රේඩියෝ.

89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 45යි.
2: ආ ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්.
1: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
7: Number 20. Number 10.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතම බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
1: අනුග්‍රහය.
5: එන්න

0: ඉංජිනේරුවෙ ක්‍රදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසයි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 හැමෝම ගැන වදවන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා Supreme Lifestyle

උද දහයේ විනාට 48යි දැන් වෙලාව. ඉතින් රසපිරි බ්‍රහස්පතින්දා දවස අහගෙන ඉන්න ගමන් මට හිතුණ මේ පැත්තට කතා කරපු මැසේජ් කරපු කට්ටිය ගැන චුට්ටක් මතක් කරන්න ඕන කියලා. ඒත් එක්කම මේ පොඩි සුබ පැතුමක් තියෙන. ඉතින් මට හිතුණා තවත් වෙලාව යවන්නේ නැතුව විශ් එකක් දෙන්න ඕනේ කියලා. මම යනවා පානදුරේ පැත්තට. පානදුරෙන් තමයි මේ විශ් එක හම්බ වෙන්නේ සබීතට. ඉතින් සබීතගේ අද උපන්දිනේ කියලා තමයි මට කිව්වේ කුමාර. ඉතින් සුබ පතන්න කියලා කිව්වා සල්මන්, ඒ වගේම සාරා, සාරු, ඒ වගේම ශ්වේතා, නවිත, නිතුම, රිතුමි. ඒ විතරක් නෙමෙයි සබීතගේ පවුල හැමෝමත් උන හරිම ආදරෙන් සබීතට විශ් කරනවා කියලා කිව්වා. ඉතින් සබීතා යාළුව කට්ටිය විතරක් නෙවෙයි, මාත් ඔයාට විශ් කරනවා, මං විතරක් නෙවෙයි, අපේ සුප්‍රීම් රේඩියෝ මුළු ටීම් එකම ඔයාට විශ් කරනවා. ඔයා හිතන පතන හැම දෙයක්ම ඒ විදිහට ඔයාට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා. එහෙනම් ඉතින් කුමාරගේ අතේ අනිවාර්යයෙන්ම මේ පැත්තට කේක් නම් එවන්න ඕනේ. මොකද ඉතින් මම මේ කියපු විදිහටම වැඩේ කළානේ. හොඳ නැද්ද? ඒත් එක්කම මේ තව මම හිතන්නේ තව ලස්සනම ලස්සන කවියකුත් මේ පැත්තට එවලා තියෙනවා සබීතටම. මෙන්න මේ විදිහට තමයි කියලා තියෙන්නේ. සිතන පතන සියලු පැතුම් ඉටු වෙන්නට පතනවා. උපන් දිනේ මතක් වෙලා සුබ පැතුමක් ගෙනෙනවා. 33 කෝටියක් දෙවියෝ සබීත ඔබ රකින්නවා. මේ මිතුදම සදා කල්ම නොමැකෙන ලෙස රැඳෙනවා. අනිවාර්යයෙන්ම හොඳම යාළුවෝ කියලා කියන්නේ කවදාවත් තමන්ගේ යාළුකම අමතක නොකරන අය. ඉතින් එහෙම යාළුවෙක් තමයි කුමාර කියලා කියන්නේ. එහෙමනම් ඉතින් සතුටින් උපන් දිනේ සමරන්නේ කියන දේත් මතක් කරගෙන අපි TikTok live එකේ ඉන්න කට්ටිය මතක් කරන්න යන තමයි ලෑස් වෙන්නේ. මොකද ඒ පැත්තේ ඒ කට්ටිය මතක් කරේ නැතිනොත් ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මට. මම යනවා රපාන් ඉන්නවා, ඒ වගේම යූසර් ඉන්නවා. යූසර්ගේ නම මොකක්ද? නේ නමක් නෑනේ. ඒ වගේම චින්තක ඉන්නවා, අපේ සාශ් ඉන්නවා, බිග් බොස් ඉන්නවා. මට චුට්ටක් දුර වැඩීම කියලා ඒක ඒ නිසා පොඩ්ඩක් ළඟට ගන්නවා. ඒත් එක්කම අපේ හංසන ඉන්නවා. තව කවුද ඉන්නේ? තව කවුද ඉන්නේ? චුට්ටක් ඉන්න ඉක්මනින්ම බලන්න. රම්සි ඉන්නවා ඒත් එක්කම. නිම්සර ඉන්නවා. බානු එතකොට තව ඉන්නවා. මැනික ජයසිං ඉන්න ඔන්න මැනික වාවත් එකතු කරගත්ත. විමංස ඉන්නවා කොරියා වලින්. තැන්ක් යූ විමංස, අපිව බලාගෙන ඉන්නවට. ඉතින් ඒ වගේම තව කවුද ඉන්නේ? තව ගොඩාක් කට්ටි ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගන්න ඕනේ. හරි, එහෙමනම් ඉතින් ඊළඟ පැයේදී මම මේ කට්ටිය එකතු කරගන්න අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්නවා. එහෙමනම් ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් අපේ WhatsApp එකට WhatsApp message එකක් 0718 89 3 89 3. දිගටම අහගෙන ඉන්න මේ පිරුණු සුවඳම සුවඳ මල් වනයකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන හිටියොත් මාත් එක්කම යන්න පුළුවන්. උදේ 10:51.

උදේ 11 විනාඩි 6යි දැන් වෙලාව. ඒ කියන්නේ දෙවනි පැයටත් අපි හැවිල්ලා තමයි මේ විදිහට ඉන්නේ. බලන්නකෝ ඉතින් වෙලාව යන ඉක්මන. හරි, ඉතින් දෙවනි පැයේ මුලින්මත් මට හිතනවා පොඩි රෙසිපි එකක් ගැන මතක් කරන්න, රෙසිපි එකක් ගැන කියලා දෙන්න. දැන් චිප්ස් ගැන කතා කරනකොට, චිප්ස් කියලා කියන්නේ අපි හැමෝම අකමැත්තක් නැතුව බොහොම කැමැත්තෙන් කන්න කැමති කෑමක් නේ. ඉතින් එන්නේ මේ විදිහට අපිට හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් අලුත් චිප්ස් වර්ගයක් ගැන කියනතර මෙහිමයි. ඉතින් අලුත් කිව්වට අලුත් නැහැ. මේක මේ අපි වෙනදට අපිට දැනෙන්නේ නැති රහකට තමයි මේ චිප්ස් එක හදන්න ලෑස්ති කරගන්නේ. ඉතින් මම කියන්නම් මොකක්ද මේ චිප් එක කියලා. චිප් එක නෙමෙයි චිප්ස් එක කියලා. හරිද? හරි, මේ චිප්ස් එකේ නම තමයි ලුණු මිශ්‍ර විනාකිරි චිප්ස්. කාලා නෑ නේද මීට කලින්? නැත නිසා තමයි මම මේ රෙසිපි එක ගැන කියන්න හිතුවේ. මේක හදාගන්න අපිට අවශ්‍ය වෙන දේවල් ටික ගැන මම මුලින්ම මතක් කළේ නම් අපිට අල කිලෝ එකක් විතර උමනා වෙනවා. මෙහෙමයි දිනවාගේ ගෙදර ඉන්න පිරිසානුව ඔයා මේකට පාවිච්චි කරන අල ප්‍රමාණය ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මම මෙතන අල කිලෝග්‍රෑම් එකක් කියලා කිව්වට ඔයාට ඉතින් ඒක අඩු වැඩි කරගන්න ඕන චාන්ස් එක තියෙනවා. හරිද? අල ඕන වෙනවා. ඊට පස්සේ විනාකිරි ඕන වෙනවා. ඒකත් ඉතින් ඔයාට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන දිනම් විනාකිරි කෝප්ප කාලක් වගේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඔයා පාවිච්චි කරන ඔයා මේකට ගන්න අල ප්‍රමාණය අනුව තමයි මේ විනාකිරි යොදන ප්‍රමාණය අඩු වැඩි වෙන්නේ. ඒකත් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ තෙල් ඕන වෙනවා. ඊට පස්සේ අන්තිමට මේකේ රස තව වැඩි කරගන්න ලුණු ඕන වෙනවා. මෙන්න මේ ටික තමයි අපිට මේ චිප්ස් ටික හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි මුලින්ම කරන්න තියෙන්නේ අපි ගත්ත අල ටික හොඳට සුද්ධ කරලා පිරිසිදු කරගෙන මේ ටික තුනී පෙතිවලට කපා ගන්න එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඊට පස්සේ එහෙම තුනී පෙතිවලට කපලා විනාකිරි මිශ්‍ර වතුරේ ඔයාට පුළුවන් විනාඩි 30ක් විතර මේ අල පෙති ටික පෙඟෙන්න හරින්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වතුර බේරලා අරගෙන මේ ටික හොඳට වේල ගන්න. එහෙම වේලලා අරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මදගින්නේ මේ ක්‍රිස්පි වෙනකම්ම මේ අල පෙති ටික පැතගන්න එක විතරයි. ඔන්න ඔය විදිහට තමයි ලුණු මිශ්‍ර විනාකිරි චිප්ස් හදාගන්න විදිහ ගැන මම කිව්වේ. ඉතින් අන්තිමට ඔයාට පුළුවන් තව මේකට ලුණු ඇඩ් වෙන්න ඕන කියලා හිතනවා නම්, ලුණු රස තව ටිකක් ඕන කියලා ඔයාට හිතනවා නම්, එතකොට තව සැර වෙන්න ඕන කියලා හිතනවා නම් ඔයාට මිරිස් කුඩු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ඔයා කැමති කැමති ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතින් ඔයාගේ කැමැත්ත අනුව තමයි අඩු වැඩි වෙන්නේ. හරිද? ඔන්න ඒ විදිහට තමයි ලුණු මිශ්‍ර විනාකිරි චිප්ස් හදන විදිහ ගැන මම ඔයාට කියලා දුන්නේ. එහෙමනම් ඉතින් හදලා බලන්න ඕනේ. හරිද? දැන් මේක අහගෙන හිටියට විතරක් මදි. හදලා බලලා ඒ රහ කොහොමද කියලා අනිවාර්යයෙන්ම මෙපතට කියනත් මතක තියාගන්න. ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා වෙනකොට මේ දේවල් හදලා රහ කොහොමද කියලා පොඩි මැසේජ් එකක් එහෙම ඔයාට පුළුවන් මෙපතට දාලා තියන්න. හරි, එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් කටියක් ඉන්නවද මතක් කරන්නේ? මම තව චුට්ටකින් මතක් කරනවා. දෙකටම අහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp මැසේජ් එකක් 0718 89 3 89 3. දෙකටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Supreme Lifestyle.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11 විනාඩි 17යි දැන් වෙලාව.
2: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
9: එව මෙහෙව
10: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
10: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
8: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
11: සින්දු කපේ විත් නිමේෂා The Welcome Show.
12: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
13: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරකට පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වලට නේද?
12: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
11: The Welcome Show 89.1 89.3 Supreme Radio

9.1 1.3 රේඩියෝ

0: වෙනව මතක් කරන්න 11 වෙනාඩි 31යි දැන්නලා වා
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම්ම යමු සත්‍චාරයක්
2: Travel with Supreme.
0: Satya Davas Pahev.
3: The Welcome Show Ahana.
2: Asu Navayai Eka. Asu Navayai Tuna. Supreme Radio. Magi Hande. Magi Rata.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: එකොළහයි විනාඩි 39යි දැන් වෙලාව. බලන්න කිතින් වෙලාව යන ඉක්මන. පැය දෙකක් ගෙවුනදෝ කියලා එක වෙලාවකට හිතාගන්නත් අමාරුයි. මොකද මේ දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ වුණාට මේ අන්තිම පැයේ අන්තිම රෙසිපි එක ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හරි, ඉතින් කෑම ගැනනේ අද දවසේදී කතා කරන්නේ. එතකොට රෙසිපි ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඔන්න අපේ අන්තිම රෙසිපි එක ගැන කියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. දැන් ඕනම ගෙදරක උදේ කියලා කියන්නේ හරිම කාර්ය බහුල වෙලාවක්නේ. අම්මා එහෙම එහෙ දුවනවා. එතකොට පුංචි බබාලා ඉන්නවා නම් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. එතකොට ඉස්කෝලේ යන්න ඉන්න අපේ දුවලා ඉන්නවා නම් යාළගේ කොණ්ඩෙ කොතන්නවා. අම්මා උයනවා. ඔය හැම දෙම අපේ කාන්තා පාර්ශවයේ කරන්න ඕනේ නේද? උදේ කියලා කියන්නේ හැම ගෙදරකම හරිම කාර්ය බහුල වෙලාවක්. ඉතින් මෙන්න මේ වගේ වෙලාවකට හරිම ලේසියෙන් පහසුවෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන් කෑම එකක් තිබ්බොත්, එහෙම රෙසිපි එකක් අපි දැනගෙන තිබ්බොත් ඒ ඇත්තටම ගොඩක් හොඳයිනේ. මොකද අපිට හරි ලේසියෙන් පහසුවෙන් මේක හදාගන්නත් පුළුවන්. ඒ වගේම අපේ වැඩ ටික, උදේ තියෙන වැඩ ටික අපිට හරිම පිළිවෙලට කරගන්නත් පුළුවන්. ඉතින් එහෙම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් ගැන කියන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ කෑම එකේ නම තමයි egg and veggie wrap. අහලා තියනවද egg and veggie wrap එකක් හදාගන්න විදිය ගැන තමයි මම කියලා දෙන්නේ. අපිට අවශ්‍ය වෙනම තුනි රොටි දෙකක්, ඒ වගේම බිත්තර දෙකක්, කපාගත්ත කැරට් ටිකක්, එතකොට ලුණු ටිකක්, මාළු මිරිස් ටිකක්, අවශ්‍ය නම් ඕඩ මේකට චීස් පාවිච්චි කරන්න පුළුවන්, ඒක අවශ්‍යම නැහැ. ඒ වගේම ලුණු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, බටර් එහෙමත් නැත්නම් පොල් තෙල් චුට්ටක් අපිට අවශ්‍ය වෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපි හැමදාම හදාගෙන රොටි එක තියනවනේ. මෙන්න මේ රොටි එක පොඩ්ඩක් තුනීයට අපි හදාගන්න ඕනේ. තුනීවටම හදාගෙන තමයි අපි මේ වැඩේ කරන්න ඕනේ. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ අර විදිහට රොටි එක හදාගත්තට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒ පෑන් එකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි දාලා ලුණු, කැරට් ඊට පස්සේ මාළු මිරිස් මේ හැම දෙම දාලා ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? පොඩි මිශ්‍රණයක් හදාගන්න එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. දැන් ඔයාට හිතෙනවා නම් මේකට තව දේවල් ඇඩ් වෙන්න ඕනේ, තක්කාලි ඇඩ් වෙන්න ඕනේ, ඊට පස්සේ තව

බීට්‍රෝට් ටිකක් වගේ ඇඩ් කරොත් වෙන මනසක්, ගෝවා ටිකක් වගේ ඇඩ් කරොත් වෙන මනසක්, එහෙමත් නැත්නම් මේ රොටි එකට මැද ෆිලින් එකට ඔයාට gedara තියෙන දේවල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කියන දේවල් විතරක් නෙමෙයි, ඔයාගේ gedara ඒ වෙලාවේ තියෙන්න මොනවද ඒ ඕන දෙයක් ඔයාට මේ රොටි එකේ ෆිලින් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ රොටි එකේ ෆිලින් එක, මේ බිත්තර ගම්බිරිස් කුඩු ඔයා දන්නවනේ ඉතින් ෆිලින් එක හදන්න. අපි සාමාන්‍යයෙන් ෆිලින් එකක් හදන විදිහටම අපි ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාගෙන ඒ ෆිලින් එක හදාගෙන ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ අපි අර තුනියට හදාගත්ත රොටි එකට මේ ෆිලින් එක තියලා මේක රැප් කරන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක රැප් කළා මොනවට පුළුවන් ආයෙත් පෑන් එකකට බටර් ටිකක් හරි තෙල් චුට්ටක් හරි දාගෙන මේක හොඳට චුට්ටක් තව නත් කර ගන්න. ඔන්න ඒ විදිහට තමයි හරිම ලේසියෙන් පහසුවෙන් උදේ වෙලාවකට නම් හදාගන්න හොඳම රෙසිපි එකක් විදිහට මම මේ එග් ඇන්ඩ් වෙජි රැප් රෙසිපි එක ගැන ඔයාලට මතක් කරේ. එහෙමනම් ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ. හරිද? දැන් මෙහෙමයි, කාර්ය බහුල වෙලාවක් කියලා මේක උදේටම හදන්න ලෑස්ති වෙන්න එපා. එක දවසක් හවස නිදහස් වෙලාවක ඔයා හදලා බලලා ට්‍රයි කරලා බලන්න. එහෙම ට්‍රයි කළා ඔයාට මේක අනේ ඇත්තටම මේක ලේසිනේ, මේක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් නේ කියලා ඔයාට හිතුනොත් එහෙම ඔන්න ඔයාට පුළුවන් මේක වැඩ වැඩි උදේ දවසකට හදලා බලන්න. හරි, එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි එග් ඇන්ඩ් වෙජි රැප් රෙසිපි එක හදන විදිහ ගැන මම ඔයාට කියලා දුන්නේ. මොකද කියන්නේ, සින්දුවක් අහන්න යනවද බ්‍රේක් එකකට යනවද? සින්දුවක් අහන්න යමුනේ. හරි, දෙකටම අහගෙන ඉන්න. මම අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. සින්දුවකට යන්න කලින් මතක් කරන්න කට්ටියක් ඉන්නවා. මම යනවා පානදුරේට. පානදුරෙන් ජගත් කතා කරා, ලස්සනම ලස්සන සින්දුවකට නිමල්, ඒ වගේම සරත් මල සඳනායක, ඒ වගේම පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම අමතක කරන්න නැතුව ඔන්න අදත් හරිම ලස්සන කවියක් දුන්නමට මේ විදිහට තමයි කියන්නේ. උපැස් යුවල උය මූණට ලස්සන වැඩි කරනවා, හිනාවෙන්න හිනාවෙන්න සඳක් වගේ පෙනෙනවා. මුව මඩලම බලන්නකෝ මලක් වගේ පිපෙනවා, මනීෂා ඔබේ රසික හදේ සදා කල්ම රැඳෙනවා. බොහොමත්ම ස්තූතියි ජගත්, හැමදාම මම කියනවා වගේ අපි හැමෝටම මේ වගේ ලස්සනම ලස්සන කවි දෙනවට ඔයාට බොහොම ස්තූතියි. එහෙමනම් ඉතින් ඒත් එක්කම අපේ TikTok live එකේ ඉන්න මේ වෙලාව වෙන කට්ටිය හැමෝම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න. 11:44 දැන් වෙලාව.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
7: The Welcome Show.
3: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා කබිනි කෝටි 8 NLB දනඩි තහනිය දුපරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනි දහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
12: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්

එකොළහයි විනාඩි පනස් එකයි දැන් වෙලාව. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මට යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්න. ද ගියාට හෙට අනිවාර්යම උදේ 10 වෙද්දි මම එන ඔයාගේ ළඟට. හෙට එන්නේ ඔයාටම වෙන් වෙච්ච ඔයාගේම දවස අරගෙන. ඔයා දන්නවා හෙට තමයි ෆ්‍රයිඩේ රික්වෙස්ට්. ඉතින් ඔන්න ඔයා කැමතිම සින්දුව, හිතේ තියාගෙන ඉන්න සින්දුව, ඒ වෙලාවට ගැළපෙන සින්දුව ඔන්න ඔයාට හෙට උදේ 10 ඉඳන් දවල් 12 වෙනකම් වගේ නිලගන්න chance එක තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යම හෙටත් උදේ 10ට සුප්‍රීම් රේඩියෝ අහන්න මතක තියාගෙන ඉන්න කියන තේත් මතක් කරගෙන තමයි එහෙනම් යන්න ලෑස්ති වෙන්නේ. ගිහිල්ලෙන් නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. දිගටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මහගෙන ඉන්න. 11:52 දැන් ලාව. මම වනිෂා.

0: සුබදාමලා කලත් පැයක් වෙලා උමතක් කරන්න අන්දවල් දොළහය දැන් වෙලා පා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිඳ දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: වෙනදේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි
1: පැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක් නැතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් තවත් 12 විනාඩි 16 දැන් වෙලාව.
2: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
5: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
6: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගමේ
7: පන්සිරියාගේ හැටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
8: Tempo Town
7: with Ashi.
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The welcome show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
10: The welcome show.
1: අනුග්‍රහය.
12: වාර්තා පිට වාර්තා කබුන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: Meltol හිසරතය උන සෙම්ප්‍රති ශාව අංගපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
14: 89.1 89.3
15: සුප්‍රීම් රේඩියෝ.

0: වෙලාව මතක් කරන්න දවල් 12 වෙනට 32 දැන් වෙලාවපා.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: එන්න

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෝපේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio.
1: වෙලාව මතක් කරන්න අන්දවල 12 විනාඩි 44යි.
2: Number 20. Number 10.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
4: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
1: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙනවා මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
1: ඉනිදා උදේ 9ට.
5: ඉගෙන ගන්න සර්.
0: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. මගේ රට මගේ රට.

89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
7: අවසාන ප්‍රශ්නය ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙයා යුතුකම මොකද්ද?
8: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
10: Tempo Town
9: with Aashi.
11: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ
11: මගේ හඬ මගේ රට
12: මායාවි ඔබ ගිය තමන් මුණාවි අඳුරේ

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: උත්සාහයේ පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නිපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක්ද පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දගකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: අසු 9.1 අසු 9.3 සුප්‍රීම් රේඩියෝ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දවල් එකයි විනාඩි 44යි. දැන්
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu padan ganna satiya dawas pahema udeyata
1: The Welcome Show. අනුග්‍රහය.
9: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: 89.1 89.3
1: Supreme Radio.

0: ගඩප්ටිනෝන දැවලව දවල් දෙකයි වෙනඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය දුතුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 Supreme Radio.

රටවල් දෙකයි වෙනඩි හතයි දැන් වෙලාව අයිබෝවාන් වැරේ ගොඩ අෆ්ටනූන්. අද ජුනිවාසේ හතරවෙනි බ්‍රහස්පතින්දා දවස කියලා කියන්නේ විශේෂයක් නැහැ හැමදාමත් වගේ. ඉතින් මම ඉන්නවා කියලා කියන්නේ කොහොමත් විශේෂයි. ඉන්න විශේෂයක් නෑ කියලා කිව්වා නේද? නෑ මං කිව්වා මම නැත්තම් කිසිම විශේෂයක් නැහැ. මම ඉන්නවා කියලා කියන්නේ ඉතින් හැම දවසම ආලෝකමත් දීප්තිමත් නේද? හරිම නැවුම් හරිම විශේෂයි. ඒකනේ සිංදු කැෆේ මෙච්චර ස්පෙෂල්. ඉතින් ඔන්න අපේ මේ කැෆේ එකේ වැඩ ටික දවසට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඕට බලව මේ පැත්තට කෝල් එකක් දෙන්න 01212 510 510ට. එහෙමත් නැත්නම් 01118 893 893ට WhatsApp message එකක් එවන්නත් ඔන්නට අවස්ථාව තියෙනවා. එවගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහනත් ඔන්නට පුළුවන්. එහෙනම් ඉතින් හවස හතර වෙනකන් රසබර කතා ගොඩාක් තියෙනවා. ලස්සම ලස්සන සිඳු ගොඩකුත් තියෙනවා. වෙලාව තියෙන අපිට හවස හතර වෙනකන්. ඒක නිසා හිමින් සැරේ අපිට සිඳු ටිකකුත් අහගෙන රස කතා ටිකකුත් අහගෙන ප්ලේන්ටියක් එහෙම බීලා චිල්ලකින තමයි තියෙන්නේ. මං ඉන්නවා කියලා කියන්නේ කොහොමද දේ හිනා සාගරයක් තමයි. හිනා සාගරයේ කිමිදෙන්න ඔබ ලෑස්තිද? එහෙනම් අපි අපේ කැෆේ එකේ වැඩ ටික පටන් ගමු. කොහෙටද සින්දුවක් අහන්න තමයි යන්නේ. දවල් දෙකයි විරාඩි 9යි. මන්නිමේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show.
1: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu padan ganna satiya dawas pahema ude hatata
5: The Welcome Show.
4: Anugrahaya.
6: Wartha pita wartha kabana kooti yate NLB danade tahane loturaiye rupiyal kooti 13.97 ikma u dewanta supiritya galaba dimin rathe sangwardhaneta dewanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha tanani dahane biladigena obath kooti patiye kuwan
7: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
9: 89.1 89.3 Supreme Radio.

දවල් දෙකයි විනාඩි 20යි දැන් වෙලාව. ඔයා මම එකගෙන යන්න ලෑස්ති වෙන්නේ අතීතෙට. 1992 වසරේ නිකුත් වෙනවා චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නම තමයි නැවත හමු වෙමු. ඉතින් ආදරය, වෙන්වීම සහ නැවත හමු වීම කියන තේමා වටා ගොඩනැගිච්ච හරිම සංවේදී කතාවක් තමයි තියෙන. ඒක නිසාම තමයි අදටත් ප්‍රේක්ෂකයාගේ මතකයේ මේ චිත්‍රපටිය රැඳිලා තියෙන්නේ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂක යසපාලිත නානයක්කාර මහත්මිය. ඉතින් මේ චිත්‍රපටිය රංගනය දායක වෙන්නේ විශේෂ කුමාරතුංගයන්, මාලනි සේකා, ඒ වගේම සනත් ගුණතිරක, සබිතා පෙරේරා මහත්මිය සහ ජීවන් කුමාරතුංග. මේ චිත්‍රපටයේ ජනප්‍රියත්වයට විශාල දායකත්වයක් ලබා දෙනවා මේ චිත්‍රපටයේ එන එක ගීතයක්. ඒ තමයි සෙහෙන අහසේ වසන්තේ. ඉතින් මේ සින්දුව ගැන තමයි අද අපි කතා කරන්නේ. ශ්‍රී ලාංකීය සංගීතයේ ඉතාමත් ජනප්‍රිය ආදරණීය ගීතයක් තමයි මේ ගීතය. ඉතින් මුලින්ම අපි බලමු මේ ගීතයේ මොකක්ද අපිට කියන්න කියලා. සෙහෙන අහසේ වසන්තේ, තාරකාමල් දිනසුරා. මෙතනදී වසන්තය කියලා කියන්නේ ආදරය සහ සතුටේ සාමය. ආදරය සහ සතුටේ සමය තමයි මෙතනින් කියන්නේ. ඒ වගේම තාරකාමල් දිලිසෙන බව තමයි මෙතනින් සඳහන් කරන්නේ. මෙතන මේ ආදරය නිසා ලෝකෙම ලස්සන වෙනවා කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. ඒ වගේම රංශු කැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා කියාවේ, සතුටින් පිරිච්ච පරිසරයක නිදහස සහ ජීවිතයේ ප්‍රබෝධය පෙන්වන රූපකයක් තමයි මෙතනට යොදාගෙන තියෙන්නේ. ඒ වගේම ආදරයෙන් පිරිච්ච සුන්දර ලෝකයක් සහ ඒ තුළ ඇති නිදහස, සතුට සහ ආදරණීය මතකයන් තමයි මෙතන නිරූපණය කරන්නේ. ඒත් එක්කම කුරුල්ලන්ගේ පියාසර කිරීම කියලා කියන්නේ එතනින් අදහස් කරන්නේ ජීවිතයේ ගලා යන කාලය සහ සිහිනවල ගමනටත් සංකේතයක් විදිහට තමයි භාවිතා කරලා තියෙන්නේ. තුරුණිය ගුම්වේ මත් බිකු සේනා රොන් රස ඉල්ලා මල් හැගුම්. මල්වල රොන් රස සොයාගෙන යන බිගුන්, අපි බිගුන් කියලා කියන්නේ මී මැස්සන්ටනේ, ඒ වගේ බිගුන් රැලක් වගේ ඇදිලා යනවා වගේ ආතරයත් හදවතක් තවත් හදවතක් වෙත ස්වභාවිකව ඇදිලා යනවා. රොන් රස සොයා මල් වෙත ඇදී යන බිගුන් වගේම මී මැස්සන් වගේම ආතරයත් හදවතකින් හදවතකට ඇදිලා යනවා. ඉතින් මේක ස්වභාවිකව තමයි ආකර්ෂණය වෙන්නේ. මේ ස්වභාවික ආකර්ෂණය ගැන තමයි මේ ආදරණීය ඇදීම සහ මේ සුන්දර හැඟීම ගැන තමයි මෙතනින් කියන්නේ. සිහිල පවනේ ගී හඬ විසිරී මතකයේ ඈත රැඳේ. මෙතනින් කියවෙන්නේ මෙහි තියෙන, මෙහික සඳහන් වෙන ආදරණීය පුද්ගලයාගේ මතකය තවමත් හදවතේ රැඳිලා තියෙනවා කියලා තමයි මෙතනින් සඳහන් වෙන්නේ. ඒ වගේම ඔහු එහෙමත් නැත්නම් ඇය නැති වුණත් ඒ හඬ සහ මතකය තවමත් අපේ සවනේ රැව් දෙනවා කියලා තමයි මෙතනින් ප්‍රකාශ කරන්නේ. ගීතිකා එවන් නොවේ මා නමින් අදත් ඇසේ. ආදරණීය පුද්ගලයාගේ හදවතේ තවමත් තමන්ගේ මතකය තවමත් ජීවමාන බව, ඒ වගේම තමයි ඒ ආදර කතාව තවමත් ගීතයක් වගේ රැව් පිරිරැව් දෙනවා කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. කාලේ කොච්චර ගෙවිලා ගියත් සැබෑ ආදරයත් සුන්දර මතකයක් කියන එක කවදවත් නැකෙන්නේ නැහැනේ. ඉතින් ඒ මතකය ගීතයක් වගේම තවමත් අපේ හද තුළ රැව් දෙනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. මගේ ලිබවනා තරුකැන් නොබවේ. මෙතනින් කියන්නේ ඇත්තටම ජීවිතයේ අඳුරු මාවත් වරදී මඟ පෙන්වන තරුවක් විදිහට තමයි තමන්ගේ ආදරණීයව මෙතනින් දකින්නේ. මා හදේ හිරුත් ඔබයි, මා හදේ සඳුත් ඔබයි. හිරු එහෙම නැත්නම් ඉර කියලා අපි කියන්නේ ආලෝකයේ ශක්තිය, උණුසුම සහ ජීවය ලබා දෙන වස්තුවක්නේ. ඉතින් මෙතනින් කවියා, එහෙම නැත්නම් මේ රචකයා අදහස් කරන්නේ තමන්ගේ ජීවිතයට ශක්තිය, සතුට සහ බලාපොරොත්තුව ලබා දෙන ආදරණීය පුද්ගලයා කියලා. ඒ වගේම මා හදේ සඳුත් ඔබයි. හඳ කියන්නේ සැනසීම, මෘදු බව, ආදරය සහ සිසිලස. ඉතින් මෙතනින් අදහස් කරන්නේ දුකේදී සැනසීමත්, තනිකමේදී සහනයත්, හදවත සාමයක් ලබා දෙන්නේ ඒ ආදරණීය පුද්ගලයා කියලා. උදේට ඉර අපිට ආලෝකය දෙනවනේ, ඒ වගේම රැට හඳ සිසිලස දෙනවා. ඒ දෙකම එකම පුද්ගලෙක්ට උපමා කරලා තමන්ගේ ජීවිතයේ සතුටත් සැනසීමත් දෙකම එකම එම ආදරණීයගෙන් ලැබෙනවා කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. දෙවියන් නොබවේ පුද දෙමි සැමදා මහද ප්‍රණාමේ. මෙතනින් ඇත්තටම සැබෑ දෙවි කෙනෙක් කියලා නෙමෙයි අදහස් කරන්නේ. තමන්ගේ ආදරණීයයාට හිමි වෙලා තියෙන අතිශය උසස් ස්ථානය ගැන තමයි මෙතනින් කතා කරන්නේ. ඉතින් ඔයා මගේ ජීවිතයේ උතුම් පුද්ගලයා. ඔයා මගේ හදවතේ. මම ඔයාට මගේ හදවතේ ගෞරවය, ආදරය සහ කැපවීම හැමදාමත් ඔයා වෙනුවෙන්ම මම දෙනවා කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. ඉතින් මේ ගීතයේ පද රචනය කරන්නේ ප්‍රවීණ ගේ පද රචක උපාලි දනවල විතාන. ඒ වගේම මේ ගීතය සංගීතවත් කරන්නේ ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායක. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ එච්.ආර්. ජෝතිපාලයන්, ඇන්ජලී ගුණතිරික මහත්මිය සමගින් ක්‍රේෂණ ආනන්ද. අපි හමු සෙහින අහසේ වසන්තේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවනම දවල් දෙකයි විනාඩි 30යි.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න. Tempo Town with Ashi.
5: Number 20. Number 10.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: The welcome show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නෙපු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙමෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා දින. අලු වෙන්නම පැනලා දින සමහර ගිනිවලට නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
6: Supreme Radio. Wakiyanda, Wakirata.

දවල් දෙකයි වෙනඩි තිස් පහත් වෙලා දැන් වෙලාව ඔන්න ඉතින් පොඩි වැඩක් වෙලා තමයි තියෙන්නේ. නෝටි වැඩක් කනේ වෙලා තියෙන්නේ. එමකක් දන්නවද? දැන් ද බැට්මෑන් පාට් 2 ද බැට්මෑන් දෙවනි චිත්‍රපටිය ඉස්සරහට රිලීස් වුණා කියලා දන්නවනේ. ඉතින් මේ චිත්‍රපටියේ බෲස් වේන්ගේ කැරක්ටර් එක කරන්නේ රොබර්ට් පැටින්සන්. බෲස් වේන් තමයි ද බැට්මෑන් කියලා කියන්නේ ද මේන් කැරක්ටර් එක. කොහොමාරි මේ නගකදී ඉන්ටර්වයුව එකකදී තමයි රොබර්ට් මේ ගැන කියලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් හරි ටෙලි ඩ්‍රාම එකක් හරි ෂෝට් ෆිල්ම් එකක් හරි මොකක් හරි ෂූටිං කරනවානේ, ඔය ෂූටිං වලදී ෂෙඩියුල් එකක් දෙනවනේ ආදර නරුණිලියට. විශේෂම දැන් මේ ආයෙවිල මේන් කැරක්ටර් එකනේ. එතකොට මේ දැන් අපේ රොබර්ට් පැටින්සන්ට මේ දීලා නැහැ මේගොල්ලෝ ෂෙඩියුල් එක. හරිද? දැන් රොබර්ට් මේකෙන් දැනගෙන තියෙන්නේ අර ස්ටන්ට් කණ්ඩායම තියෙනවනේ, ඔය ස්ටන්ට් ඔය සටන් ශිල්පීන් ඉන්නවනේ නේද? ඉතින් එහෙම මේ ඒ ටීම් එක කෙනෙක් තමයි මේ රොබර්ට් කියන්නේ. රොබර්ට්යාගෙන් අහලා තියෙනවා ෂූටින් ගැන විස්තර. එතකොට තමයි එයා කියලා තියෙන්නේ මේ රාත්‍රී සේවා මුර 11ක් ගත කරන්න සිදු වෙලා කියලා තමයි දැනගෙන තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම කොහොම හරි තාමත් මේ වෙනකොට මේ නිෂ්පාදන කණ්ඩායම නිල කාලසටහනක් රොබර්ට් දීලා නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම එයා දන්නේ නැහැ කොහොමද වෙලා තියෙන්නේ, කියන්නේ මොනවද ඉස්සරහට කවද දවස් තියෙන්නේ, කොහොමද ටයිම් එක වෙන් කරලා තියෙන කියන ගැන කිසිම අදහසක් යාට නැහැ කියලා තමයි යා කියන්නේ. දැන් අර ස්ටන් බෝයි විහිළු මේ අර එහෙම කියපුවම එහෙම රෑ 11ක් අපිට මේ ෂූටිං වලට ඉන්න වෙනවා කියලා එහෙම කියලා තිබ්බම රොබර්ට් නිකන් විහිළුවට වගේ අහලා තින එක්ස්කියුස් මී අර නිකන් සාමාන්‍යයෙන් අපි නිකන් කින්ඩිර වගේ ඈ එක්ස්කියුස් මී මොකද්ද වා කියන්නේ අර අන්න එහෙම වයිබ් එකක් තියෙනවා. අන්න එහෙම අහලා තියෙනවා මේ මොකද මේ ඒක නෑ ප්‍රශ්න කරලා තියෙනවා. මොකද එයාට ඒ ගැන කිසිම වார்த்தාවක් කිසිම දෙයක් කවුරුත් කියලා නැති නිසා. ඉතින් පැටිසන් මේ ගැන මේ ප්‍රකාශ කරලා තියෙන්නේ එයා මේ වෙනකොට තවත් අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ තමයි ද ඔඩිසි. ඉතින් ඒ ෆිල්ම් එකෙත් මේ දවස්වල ප්‍රමෝෂන් වැඩ යනවනේ. ඉතින් ඒ වැඩසටහන් අතරතුර තමයි ඉතින් මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු දැන් මේ වෙනකොට ඉතාමත් හොඳ සක්‍රීය මට්ටමකින් සිද්ධ වෙනවා කියන තමයි ඉතින් කියන්නේ. ඉතින් ඒ ඔඩිසී පැත්තෙන් යනකොට බැට්මෑන් ෆිල්ම් එකේ මේන් කැරක්ටර් වෙච්ච රොබර්ට් තාම ෂෙඩියුල් එක දීලා නැහැ. හරිනම් 2027 ඒකිනේ ලබන අවුරුද්දේ ඔක්තෝබර් 1 වෙනි තමයි බැට්මෑන් ෆිල්ම් එක රිලීස් වෙන්න තියෙන්නේ. හරියටම ලබන අවුරුද්ද ලෝකලවා දිනේ දවසේ. හැබැයි ඉතින් තාමත් මේන් කැරක්ටර් එකට ෂෙඩියුල් එක දීලා නැහැ. ඒ වගේ නෝටි වැඩ කරන්න එපා. මිස් උනත් දන්නෙත් නෑනේ. දැන් මගේ කතාව ඇහිලා හරි දෙයි රොබර්ට් මේ ෂෙඩියුල් එක. රයිට්. අපි මුසින්දුවක් අහන්න. දවල් 2:38 දැන්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ද වෙලාව දවල් දෙකයි විනාඩි 45යි.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනා ගොල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
6: ලොව සුන්දරතම පාරාදීසේ.
7: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
6: Travel with Supreme.
7: සතියේ දවස් පහේම
8: The Welcome Show අහන්න.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
10: සුවඳ දැනි දැනි දැනෙනවා.
6: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
9: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
11: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ නුපුරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
12: 89.1 89.3
6: Supreme Radio.

හවස තුනයි වෙනට හතයි දැන් වෙලාව අපේ දෙවැනි පෑ තමයි පටන් ගත්තේ. ඉතින් දෙවැනි පේ පටන් ගත්ත ගමක්ම අපි යනවා ඉන්දියාවට. දැන් විපාශව දන්නවා නේද? විපාශනවේ ශිල්ප දෙනාටමට පැටලුණා. ශිල්ප කියලා කියන්නේ අපි දන්නවා බොලිවුඩ් වල ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්නේ. දැන් ඉන්ඩස්ට්‍රියකට ආපු මූල ශිල්පට පොඩි බයක් තිබිලා තියෙනවා. මේක ඇත්තටම මේ පොඩිම බයක් නෙමෙයි, මං කියන්නම් මොකද්ද මේ බය කියලා. ඉස්සෙල්ලාම කතාව අහලා ඉන්නකෝ. 1993 අවුරුද්ද තමයි බාසිගර් ෆිල්ම් එක රිලීස් වෙන්නේ. ඉතින් මේක තමයි ශිල්පා ෂෙට්ටිගේ පළවෙනි ෆිල්ම් එක. ඒ වෙනකොට චිත්‍රපටියට මේ ඇය සමග රංගනෙන් කාජල් දායක වෙලා තිබ්බේ. හැබැයි කාජල් නම් තවත් චිත්‍රපටයක රඟපාලා තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ ෂාරුක්, මෙන්න මේ තුදරන්නේ මේ ෆිල්ම් එකේ ෂාරුක් ඛාන් කියන්නේ ඒ කාලේ වෙනකොට ඉතාම ජනප්‍රිය තත්ත්වයක හිටපු කෙනෙක්. හරි, දැන් කොහොමද මේ ෆිල්ම් එකේ රූගත කිරීම, ඒ කියන්නේ මේ බාසිගර් ෆිල්ම් එකේ රූගත කිරීම සිද්ධ වෙන්නේ 1992 අවුරුද්දේ මුල. ඉතින් ඒ වෙනකොට කාජල්ට අවුරුදු 17යි. ඉතින් මේ කාජල්ගේ මේ අක්කා විදිහට තමයි ශිල්ප රංගපෑවේ. ශිල්පට එතකොට අවුරුදු 16. මේ දෙන්නම එතකොට බාල වයස් කාලේ, අවුරුදු 18ක් සම්පූර්ණ නෑනේ. ඉතින් කොහොම හරි මේ දෙන්නගෙම මේ පෙම්වතා විදිහට තමයි ශාරුක් ඛාන් රඟපාලා තිබෙන. ශාරුක් ඛාන් එතකොට අවුරුදු 27ක්, මේ 1992. කොහොම හරි මේ නිලියන් දෙන්නටම මම කලින් කිව්වා වගේ අවුරුදු 18 සම්පූර්ණ නැති නිසා ශිල්පටේ රඟපාන්න මුදල් කිවිසුම් අත්සන් කරන්නේ ළමා නිලියන් දෙන්නෙක් කියන මේ නිර්ණායක යටතේ. ඉතින් ඔවුන් අම්මල තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් කොහමද මේ චිත්‍රපටයේ මේ ෂූටින් කරනකොට තනිකරම නිකම් මේ අර මොන්ටිසෝරි එකට පෙර පාසලකට හා සමාන විදිහේ දෙයක් වුණා කියලා තමයි ෂාරුක් ඛාන් ඔන්න පස්සේ කාලේක ඉන්ටර්වයුව එකදී කියලා තිබ්බේ. ඉතින් ඒකට හේතුව මම කියන්න. දැන් කාජල් ස්ටාර් කිඩ්ස් කෙනෙක්. ඉතින් ඒ නිසාම ඇයට කලින් චිත්‍රපටිත් කරලා තිබ්බ නිසා මේ කැමරාව හොරොයි මේ කාජල්ට. හැබැයි ශිල්පට එහෙම දෙයක් තිබ්බේ නෑ. ශිල්පට ටිකක් ශිල්ප පොඩක් කලබලයි. කැමරාව ඉස්සරහ පොඩක් නොසන්සුන් ගතියක් තියෙනවා. මොකද මේ පළවෙනි පාරනේ කැමරාවක් ඉස්සරහ රඟපාන්නේ. ඉතින් කොහොම හරි යෝන් දැරියක්නේ, යෝන් වයසනේ ඉන්න තාම. කොහොම හරි මේ යෝන් අර මේ යුමීට කලින් පිරිමි ළමයගේ ආශ්‍රයත්කුත් තිබිලා නැති නිසා, සමීප ඇසුරක් තිබිලා නැති නිසා මේ ශාරුක් ඛාන් ශිල්පට ලම් වෙනකොට ලම් වෙන හැම වෙලාවකම මේ ශිල්ප ඒකට ප්‍රතිචාර දක්වලා තියෙන හරිම නිකන් බයකින්, අර එකක් කලබල වෙලා වගේ, අර කරන්ට් එක වදිනවා වගේ තියෙන්නේ අනේ වගේ. ඉතින් කොහොම හරි මේ චිත්‍රපටයේ ගීත ජවනිකාවක් තියෙන එක ෂොට් එකක් තියෙනවා. ඉතින් මෙතනදී පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව මේ ගීතේ ජවනිකාවක මේ තියෙන මේ ශාරුක් ඛාන්ටයි ශිල්පටයි සිප ගැනීමේ පොඩි මේ ජවනිකාවක් තියෙනවා රඟපාන්න. හරිද? ඉතින් කොහොම හරි දැන් මෙතන තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. හැබැයි ශාරුක්ට මේ අදාළ ජවනිකාවේ මේ විදිහට සිප ගන්න ශිල්ප නම් කොහෙත්ම අවස්ථාවක් දීලා නැහැ. ශාරුක් සිප ගන්න එනකොටම බිය වෙලා නිකන් අර වෙවුලන්න පටන් ගන්නවා වගේ බය වෙලා අන්න එහෙම වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මේක දැන් මේ දර්ශනවල දැන් පෙන්වන්න අපහසුදායක ඉරියව්වක් නිසා මේ ශාරුක් ඛාන්ටත් දැන් ඇත්තටම ශිල්පත් එක රඟපාන එකේ පාවෙලා තමයි තිබිලා තියෙන්නේ. කොමරේ ගන්නවා ගන්නවා. මොකද මේ ඒ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරු ශිල්පට උපදෙස් දීලා තිබ්බා. ඉතින් ඔය මොන දේ කිව්වත් හරි ගිහිලා තිබෙන්නේ නැහැ. බැරිම තැන ශාරුක් ඛාන් මොකද කරන්නේ ශිල්පට

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: ප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: උත්සාහයේදී පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන. කතාවකටත් කියන්නේ නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි. සමහරවිට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වලට නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

0: Alt World.
1: හවස් 3යි විනාඩි 22යි දැන් වෙලාව. මේ දැන් අපේ එක එක විනෝදාංශ තියෙනවනේ, හොබීස් තියෙනවනේ නේද? සමහරක් කටිය ආසයි මුද්දර එකතු කරන්න, තවත් සමහරක් කටිය ආසයි පොත් කියවන්න, සමහරක් කටිය ආසයි චිත්‍ර අඳින්න, කාටුන් බලන්න, එතකොට ඔය තවත් සමහරක් කටිය ආසයි හයිකින් කඳු නගින්න යන්න, ඔය එක එක ඇඩ්වෙන්චරස් එක්ස්පරිමෙන්ට් කරන්න යන, ත්‍රාසජනක සිදුවීම් කරන්න යන, එහෙම එක එක ආසාවල් වෙනස්නේ කට්ටියට නේද? ඉතින් මේ දැන් ත්‍රාසජනක සිදුවීම් ගැන කතා කරනකොට මේ අපේ ලංකාව නම් ගොඩක් අඩුයි. දැන් මේ පිටරට වගේ එහෙම ටිකක් ඔය ටිකක් ත්‍රාසජනකෙකින්ම අපි කියන්නේ ත්‍රාසජනකකේ හොඳ මේක කියලා ප්‍රොමෝෂන් එක අන්න ඒ වගේ කියන්නේ ලොකු ලොකු කුළුණු වලට නගිනවා කට්ටිය නේද? මන් දන්නේ ඉකන කඳු නගිනවා මේ දැන් ලංකාවේ නම් ඇත්තටම මම දැකන නෑ එහෙම අර මම කියන කඳු జాතිය. ඉතින් මේ නෝමල් හයිකින් එක අපි දන්නේ නිකන් පයින් යන එකනේ සමහරක් කට්ටිය අර මම දන්නේ එක කියන නම් මොකද්ද කියලා. අර ඒ වගේ දැන් ලංකාවේ මම දැකන නෑ, නමුත් අපිට රට දැකලා දෙන ඒක එක විදිහට ඒගොල්ලන් ඒ දේවල් කරනවා. දැන් ඔය එක ෆිල්ම් එකක් තියෙනවා හරිද? මේ ෆිල්ම් එකේ දැන් මේ ගර්ල්ස් දෙන්නෙක් ඉන්නවා, ගෑල් ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ දෙනතුය මේ විනෝදාංශයක් විදිහට පුරුද්දක් විදිහට ඔය එක එක මේ මොකද එකද කියන්නේ මේ ත්‍රාසජනක දේවල් කරන්න යන දෙන්නෙක් තමයි මේ දෙන්න. හරිද? මේගොල්ලෝ කලින් ටීම් එකක් විදිහට තමයි ගියේ, කීප දෙනෙක් ගියා. ඊට පස්සේ කොහොම හරි කඳු නගිනකොට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා එක ගර්ල් කෙනෙක්ගේ හස්බන්ඩ් නැති වෙනවා. ඉතින් එදායින් පස්සේ ඒ ගර්ල් මේ කඳු නගින එක තහන එයා ඒ කියන්නේ උස තැන් වල නගින්න නැතුව ඒ දේවල් කරන්න නැතුව පාඩුවේ හිටියා. ඉතින් කොහොමද අයමස්සරයක් අනිත් එක්කෙනා ඇවිල්ලා දැන් මෙයාගේ හිත හදලා කොහොමද මේ දෙන යනවා කන්දක් නගින්න නෙමෙයි හැබැයි යන ලොකුම ලොකු කුළුණකට. දැන් දන්නව මොකද්ද මේ ෆිල්ම් එක කියලා? යස්, ෆෝල්. දැන් ෆෝල් ෆිල්ම් එක කියලා කියන අපි හැමෝම මෝ ඊළඟට මොකද වෙන්නේ, ඊළඟට මොකද වෙන්නේ, අයියෝ අරයා වැටුණා, අයියෝ අරයට මොකද වෙන්නේ, මෙයා බේරෙයිද? හරිම කෘතුහලයකින් අපි බලපු ෆිල්ම් එකක් තමයි ෆෝල් කියලා කියන්නේ. 2022 අවුරුද්ද තමයි මේ ෆෝල් ෆිල්ම් එක රිලීස් වුනේ. ඔන්න දැන් අපිට තවත් දෙයක් තියෙනවා, ඒ තමයි ෆෝල් දෙවෙනි චිත්‍රපටියත් ඔන්න ඉස්සරහට රිලීස් වෙනවා. රයිට්. දැන් ඒකේ පෝස්ට් එක මේ වෙනකොට නිකුත් කළා තමයි තියෙන්නේ. ෆිල්ම් එක මේ තියටර්ස් වලට එන්නේ සැප්තැම්බර් 2 තමයි රිලීස් වෙන්නේ ෆිල්ම් හෝල් වලට යන්නේ. ඉතින් ඔෆිෂියල් ට්‍රේලර් එකත් ඔන්න අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ළඟදිම ට්‍රේලර් එකත් නිකුත් වෙනවා. ඉතින් කොහොමද අපි කර කලින් ගන් ගෙහි ගෙහින් බැලුවා ඔන්න දෙවෙනි ෆිල්ම් එක මොනවා වෙයිද දන්නේ නැහැ. මොන වගේ කතාවක් තියෙයිද දන්නේ නැහැ. දෙවෙනි ෆිල්ම් එක ඇතුළත දිම ලොකෝට කතාව කියන්න යන්නේ නැහැ. මම දන්නවා, හැබැයි මම ඒකට කියන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? එතකොට වැරදි කිසිම අගයක් නැහැ නේද? ඉතින් මේ අර ෆෝල් පළවෙනි ෆිල්ම් එකේම දෙවෙනික තමයි මේ යන්නේ, මේ දෙක විදිහට යන්නේ. කියන්නේ ඒකම කෙනෙක් කන්ටිනියු වෙනවා ඇති මොකක් හරි කතාවක්. ඉතින් ලොකුවට වැඩි විස්තරයක් කියන්න බෑ ෆෝල් දෙවෙනි චිත්‍රපටියේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඔන්නව තමයි ඉතින් කතාව යන්නේ. ඉතින් ඔන්න දැන් අපිට ෆෝල් 2 එහෙම නැත්නම් ෆෝල් දෙවෙනි චිත්‍රපටිය සැප්තැම්බර් මාසේ දෙවනිදා බලා ගන්න පුළුවන්. හරි. එන්න ඉතින් ඒ පරිවිතවට කියලා අපි යනවා පමා වෙන්නේ නැතුව සින්දුවක් අහන්න. හවස 3යි විනාඩි 25යි දැන් 26යි.

0: 89.3 Supreme Radio.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with ආශි.
6: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi yanda. Magi rata.

0: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
2: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with me back.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya davas pahema ude hatata
4: the welcome show
1: anugrahaya
5: wartha pita wartha kabana koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dimin rathe samvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat koti patiye kuwanna
3: meltdoll hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: 89.1 89.3
3: සුප්‍රීම් රේඩියෝ සින්දු කැෆේ.
1: තනයි විනාඩි 47යි දැන් වෙලාව. යන්න වෙලාවත් හරේ ලම් වෙලා තමයි තියෙන්නේ. හැබැයි යන්න කලින් විශේෂ වැඩක් තියෙනවා මට කරන්න. යන්න ඔන්න බැන තියෙනකොට ජගත් මේ පැතර කෝල් එකක් දීලා කවියක් මට දුන්නා. වෙනද දෙනවා වගේම හරි ලස්සන කවියක්. හැබැයි අද කවිය ටිකක් විශේෂ කවියක්. හරි ඔන්න නං අහන්නක බලන්න මේ කවිය. නිමේෂගේ හඬ ගුවන් තලයෙන් අසන විටදී ඔබේ අම්මා ඇගේ හදවත තුළට දැනෙන සතුට කුපමණ නැහැනේ නිම්මා. සෙනෙහසින් ඔබ තුරුළු කරගෙන වැඩද ගන්නවා දීලා පෙම්මා. රටක් වටිනා දුවක් බිහි කළ බුදු වෙනවා මතු ඔබේ අම්මා. අපේ අම්මට තමයි ඇත්තට මද කවිය දීලා තියෙන. ඉතින් අම්මත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා. බොහොම ස්තුතියි ජගත් ඔන්න අම්ම වෙනුවෙන් මමත් ඔයාලට ස්තුති කරනවා. ඒ වගේම ලස්සනම ලස්සන කවියක් හැමදාමත් වගේ ආදරෙන් නිසා ගොඩක් ස්තුති. හරි ඉතින් ඔන්න ඔහම තමයි ලස්සනම ලස්සන කවියෙන් අද මම ඔයාලට බයි කියන ලෑස්ති වෙන්නේ. හැබැයි යන්න කලින් තව දෙයක් හරි මතක් කරන්න ඕනේ. දැන් අද බ්‍රහස්පතින්දා හෙට කවද්ද? සිකුරාදා. සිකුරාදා කියලා කියන්නේ සුප්‍රීම් රේඩියෝ අපේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඔයාගේ හිතේ තියෙන සින්දුව හෙට මට කියන දවස දවල් දෙකට මම එනවා. ඔයාගේ හිතේ තියෙන සින්දුව ඔයා ළඟට අරගෙන එහෙනම් එතකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ගිහින් එන්නම්. මන් නිමිෂා හවස 3:48 දැම්

0: හෝ හෝ හෝ හෝ බස් එක හෝ පොඩ්ඩක් ඉන්න. හතරයි එකයි වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ.

0: කවුන්නෙකට එන්න හතර හතට.
1: හතරයි විනාඩි දෙකයි. මට හිතුණා මොකක් හරි වෙනසක් සිද්ධ කරන්න ඕනේ. ජීවිතේ වෙනස් වෙන්නේ නැතුව හැමදාම එකම විදිහට යනකොට පොඩි අගයක් නැති වෙනවා. දැන් වොයිස් කරනකොටත් හැමදාම හෙඩ්සෙට් එක දාගෙන වොයිස් කරනකොට මගේ හඬ මට ඇහෙනකොට ඉතාම අසෝබනයි. එනිසා මම හෙඩ්සෙට් එක ගලවලා වොයිස් කරනවා කියලා තීරණය කළා. හෙඩ්සෙට් එක නැතුව වොයිස් කරනකොට මරු ඉතින් නේද? අවුලක් නැහැ ෂේප්. හරි, ඉතින් අදත් ඉන්නවා හවස 6 වෙනකම් මම මේ පැත්තේ TikTok live එක 6 වෙනකම් යනවා. අදවම ඉන්නවා 7 වෙනකම් එක මතක තියාගන්න. එහෙමනම් ඉතින් 4 විනාඩි 3 වෙනකොට අද පටන් ගන්න හදන්නේ. අද කතා කරන්නේ මොකක් ගැන කියලාද ඔයා හිතන්නේ? කතා කරන්නේ වැදගත් දෙයක් ඔයා ගැන. ඉතින් අහන්න අපි කතා කරනවා, ඔයා දැම්මම අත්හැරිය යුතු භයානක ඇබ්බැහිවීම් ටිකක් තියෙනවා ඔයාගේ ජීවිතේ. මම දන්නවා ඒවා තියෙනවා කියලා. ඔයාගෙත් තියෙනවා, මගෙත් තියෙනවා, හැමෝගෙම තියෙනවා. ඒ භයානක අත්දැකීම්, භයානක ඇබ්බැහිවීම් අත්දැකීම් නම් මොනවද කියන්නේ? අත්දැකීම් නෙවෙයි දෙයියෝ, ඇබ්බැහිවීම් මොනවද කියලා අපි කතා කරමු. සහය ඇබ්බැහිවීම් වලින් අපි අත්හැරෙන්නේ කොහොමද කියන එකත් මම ඔයාලට කියලා දෙනවා. කැමති නම් ඉතින් අහන්න පුළුවන්. උපදේශයක් නන්නේ මේ දෙන්නේ දෙයියෝ. මේවා වෙනවනේ අපේ ජීවිතේ. ඒ නිසා අපි පොඩ්ඩක් හදාගෙන ඉස්සරහට යමු. මොකද ෂේප් එක යන්නත් එපා මේක නේද? රයිට්. 0818893893 WhatsApp number එක තියෙනවා සුපුරුදු විදිහට. වට පුළුවන් WhatsApp එක පැත්තට message එකක් දාලා සින්දු අහන්න එකතු වෙන්න. සින්දු ඉල්ලන්නේපා. අද සින්දු ඉල්ලන්නේ නැහැ. අද බ්‍රහස්පතින්දා දවස. බ්‍රහස්පතින්දා දවසේ අපි සින්දු ඉල්ලන්නේ නැහනේ. රයිට්. අපි සින්දු ඉල්ලන්නේ සිකුරාදාට. හැබැයි සින්දුරට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. birthday wishes තියෙනවා නම්, anniversary wishes තියෙනවා නම්, කාට හරි බයින්න තියෙනවා නම් මට කියන්න. මං කුලියට බනිනු ලැබේ. රයිට්. එමනම් අපි පටන් ගන්නවා අද සුපුරුදු විදිහට Tempo Town එන්න Supreme Radio TikTok fan page එක පැත්තට ඇවිල්ලා ලයිව් එකට එන්න. රේඩියෝ බලන්න පුළුවන්කම තියෙනවා සුපුරුදු විදිහට හැමදාම වගේ සතිය දවස් පහේම හවස 4 ඉඳලා 6 වෙනකම් Supreme Radio TikTok fan page එක follow කරලා තියපොත්. හරි, එහෙනම් අපි පටන් ගත්තා. එන්න මෙහෙම නානකොට ඉතින් රන් පොකුණෙන්වත් නාන්න ඕනේ. එහෙනම් අපි නාගම් හවස 4:00 ඉඳලා 4:00 සුබ සන්ධ්‍යාවක්. මම ආශ

0: 나는 나의
1: 하버스 하드라이브 라디오 클라하이 히토부뚜리 라이트 하네 이딩메 히마트라 싸와 하네 하리 මංකිව්වා අද ප්‍රෝග්‍රෑම එක පටන් ගන්නකොට ඔයා දැන්මම අතාරින්න ඕනවා භයානක ඇබ්බැහිවීම් වලට ලක් වෙලා ඉන්නවා කියලා. දැන්මම මේ දැන් අතාරින්න ඕන භයානක ඇබ්බැහිවීම් මොනවාද? TikTok live එකේ මට එක්කෙනෙක් කමෙන්ට් කරනවා ආදරය. එතකොට ෆෝන් එක අම්මෝ දන්න දේවල් ඔගලා. හරි ඉතින් කතාව අපි සාමාන්‍යයෙන් ඇබ්බැහිවීම කිව්වහම හිතන්නේ සාමාන්‍යයෙන් අපි ඔළුවට එන්නේ මද්‍රව්‍ය වලට දුම්මැටි ගැනනේ. හරිද? ඒත් නෝ දන්නවද දිවුණුව අපේ දිවුණුව හිර කරගෙන ඉන්න අපිට නොදැනෙන භයානකම ඇබ්බැහිවීම් තියෙන්නේ අපේ එදිනදා පුරුදු ඇතුළේ කියලා. හිතන්නේවත් නැතුව ඇති. කමන්න මං හිතවන්නම් වාට. හිතවන්න බෑ. අපේ ඇබ්බැහිය ඔබ කියලා දාලා තියෙනවා. ඔබ නෙමෙයි ඊට වඩා වෙනස් විදිහට දාලා තියෙන එක ඔන්නෑ කියන්න බැරි නිසා මා එසේ කියනවා. බොහොම ස්තුතියි මට ඇබ්බැහි වෙලා හිටියොත් නම් වරදක් වෙන්නේ නැහැ ඔබ සියලු දෙනාට. ෂාරුක හරි හරි මං කියනවා කියන ඔක්කොම ඉන්නවා. ඔක්කොම ඉන්නවා. හරි අහගෙන ඉන්න. හරියටම හරි අපේ ගයනි. ගයනි කිව්වා වගේ එදින්දා ජීවිතේ අපි නොදැනුවත්තම ලොකු ඇබ්බැහි වීමකට ලක් වෙලා තියෙන දේ තමයි අපේ ෆෝන් එක. ඒක මාර ඇබ්බැහියක්. මමත් එහෙමයි. ඔයත් එහෙමයි. සෙල්ෆෝන් ඇඩික්ෂන් මේකට කියන්නේ සිංහලෙන් හරිද? සාමාන්‍යයෙන් අපි තාක්ෂණය පාවිච්චි කරන්න අපේ දියුණුවට නෙවෙයිනේ නේ. වැඩකට නැති වීඩියෝ බලන්න සෝෂල් මීඩියා වල කාලය ගත කරන්න විතර ඇත්තම කතාව කිව්වොත් එහෙම දැන් ස්මාර්ට් ෆෝන් එක සමහරට ෆෝන් එක අතේ තියෙන ෆෝන් එක 104,000 වෙන්නත් පුළුවන්. මම හිතන්නේ උපරිම ගාන අපි 5ක් කියලා හිතමුකෝ. එහෙම නැත්නම් කී වුණත් අපි හැමෝගේම අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. අන්තිමේ ස්මාර්ට් ෆෝන් එක ඇත්තම අපි පාවිච්චි කරන්න අපේ දියුණුවට වැඩක් කරගන්න නෙමෙයි. මං වගේ ඔන්න ඉංග්‍රීසි මන්තියක් කරගත්තා නම් කමන්නේ. හරිද? අපි කරන්නේ ඔකින් සෝෂල් මීඩියා වලට ගිහලා ආනිය ඇත්තද අරයා එහෙම ධාරයාගේ වෙඩින් එක අරගෙනද නෑ ඇත්තද හනී එහෙම කරලාද? එතකොට එයාට මුකුත් වෙලා නෑ? එයාට ලැජ්ජ හිතිලා නෑ එහෙම කරන්න? ඕවා තමයි අපි හොයන්නේ. හරි ආසයි අනුන්ගේ හොයන්න නේ. හැබැයි ඉතින් ඕක තමයි අපේ විනාශේ. හොඳට මතක තියාගන්න. ඒකට මම ඔයාලට විසඳුමක් දෙන්නම්. ෆෝන් එකේ ඇඩික්ෂන් එකෙන් අයින් වෙන්නේ කොහොමද කියලා නිදාගන්න පෑකට කලින් එහෙම නැත්නම් ඇහැ හැරිලා පැයක් විතර යනකම් ඇත්තටම ෆෝන් එක පාවිච්චි නොකරන්න එපා. හරිද? නිදාගන්න පැයකට කලින් ෆෝන් එක පැත්තකින් තියන්න. තියලා පොඩ්ඩක් ගෙදර මිනිස්සුත් එක්ක කතා කරලා බලන්න. මේ මිනිස්සු හරි හොඳයි. හරි හොඳ මිනිස්සු ටිකක් ගෙදර ඉන්න. ඔගොල්ලෝ කතා කරන්නේ නැහැ. ඒකනේ වැඩේ දින් පොඩ්ඩක් කතා බහ කරලා බලන්න ගෙදර ඇත්ත. ඒගොල්ලෝ හරි හොඳයි. හරිද? ඊට පස්සේ නිදාගෙන ඇහැරුණාට පස්සෙත් ගන්න එපා පුතේ උදේ පාන්දර ෆෝන් එක. මම හැමදාම කියනවා අහන්න ඕනේ. හරිද? ඒ නිසා ෆෝන් එක ගන්න එපා පැයක් විතර යනකම්. ඔයාගේ ෆීඩ් එක පිරිසිදු කරගන්න. ඔයා දිරිමත් නොකර ගන්න. ඔයාව ෆීඩ් ඔයාගේ ෆීඩ් එක පිරිසිදු කරන්න ඔයාවම ඔයා දිරිමත් කරගන්න. හරිද? ඒක නිකන් ඔයාව නිකන් අර ලෙට් ඩවුන් කරගන්න එපා. හරිද? කාලේ නාසි කරන්න එපා. අනිත් වැඩකට නැති පේජ් ෆලෝ කරලා පේජ් කාර්යයන්ට සල්ලි හම්බ කරන්න ඕගොල්ලෝ ඇත්තටම ඕගොල්ලෝගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන්න එපා. මේ සෝෂල් මීඩියා එක අපි යන්නේ ඉතින් ලැප්ටොප් එකක් දිගරගෙන ටැබ් එකක් දිගරගෙන නෙමෙයි අතේ තියෙන සරලම උපකරණයනේ ජංගම දුරකථනය කියලා කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් එක. ස්මාර්ට් ෆෝන් එකෙන් අපි යන්නේ සෝෂල් මීඩියා වලට ගිහිල්ලා අනුන්ගේ පේජ් ෆලෝ කරලා ආනේ ඇත්ත දෙකේ මාර දේවල් වෙනවනේ. අනේ යා මෙහෙම තනේ මෙයාට හස්බන්ඩ් කෙනෙක් නැද්ද? ඇයි අනේ මෙයා මේ වගේ සෝෂල් මීඩියා වල හැසිරෙන්නේ? ෂිකේ හරි කැතයි නේ කී කියා බැන බැන කමෙන්ට් කරනවා වැඩක් නැති මිනිස්සු දාන කන්ටෙන්ට් වලට. හරිද? ඔන්න ඕක තමයි ලොකුම ඇඩික්ෂන් එක අපි තියෙන සෝෂල් මීඩියා වලට ඇඩික්ට් වෙලා ඉන්නේ අපි අපේ ජංගම දුරකථනය හරහා. අර කියන විදිහට ඔයා වැඩේ කරොත් එහෙම නිදාගන්න පැයකට කලින් ෆෝන් එක පැත්තකින් තිබ්බොත් හැරුණාට පස්සේ පැයක් යනකම් ෆෝන් එක අතර ගත්තේ නැත්නම් ඔය ඇඩික්ෂන් එක ටික ටික ඔයාට අඩු කරගන්න පුළුවන්. මට නම් පුළුවන්. ඇයි ඒ වාට පුළුවන්? ඔයා ඉංග්‍රීසි පන්ති කරනවා රෑට. හරිද? අනිත් එක හොඳට මතක තියාගන්න තව කාරණයක් තියෙනවා. හැමදේ ගැනම මැසිවිලි නගන්න එපා. කම්ප්ලේන් කරන්න එපා. ඔගොල්ලෝ දැකලා තියෙනවද කොච්චරවත් නහයෙන් අඩාගත්ත මිනිස්සු ජීවත් වෙන ඔගොල්ලොත් එක්ක? අයියෝ මට බෑ මේක හරියන්නේ නැහැ මට එපා වෙලා. ඇයියනේ එහෙම හැමෝටම හැමදේම හිතන පදන විදිහට සිද්ධ වෙනවා නම් මේ ලෝකේ ප්‍රශ්න කියලා දෙයක් නැහැනේ හිතවතුනි. ඇත්තම කතාව කිව්වොත් ඒ නිසා හැමදේ ගැනම කම්ප්ලේන් කරන්න එපා. හරිද? ඒකෙන් වෙන්නේ ඔයාගේ මොලේ නිතරම ඕන් නැති දෙයක නරක පැත්ත විතරක් දකින්න පුරුදු වෙන එක. හරිද? ඔයාගේ බ්‍රේන් එක කියන්නේ මාර එක්කෙනෙක්ක. ඔයා මාර කෙනෙක් එක්ක තමයි ඩීල් කරන්නේ. ඔයා හිතනවා මට මේ ඔෆිස් එකේ මිනිසුත් එක්ක වැඩ කරගන්න අමාරුයි, අල්ලපගෙදර මනුස්සයත් එක්ක ජීවත් වෙන්න අමාරුයි, පුදුම අපහසුයි. අනේ මේ මිනිසුන්ව තේරුම් ගන්න බැ. මිනිසුන්ව නෙමෙයි තේරුම් ගන්න බැරි ඔයාගේ මොලේ. මතක තියාගන්න. හරිම අමාරු කෙනා මොලේ තේරුම් ගන්න එක. හරිද? එයත් එක්ක වැඩ කරන්න ලේසි නැහැ. එනිසා හැම වෙලාවෙම කම්ප්ලේන් කරන එක නතර කරන්න. මොකද ඕනම දෙයක නරක පැත්ත විතරක් දකින්න පුරුදු වෙනවා අපේ මොළය අපි හැම තිස්සම කම්ප්ලේන් කරන්න ගත්තොත්. ඒකට විසඳුමක් විදිහට මම ඔයාලට මෙන්න මෙහෙම කියන්න. ඔයා මැසිවිල්ලක් ඉවර වාරයක් පාසා ඒක තේරුම් ගන්න. මේකේ ධනාත්මක පැත්ත තමයි මම හිතන්න ඕනි කියලා. මට මොනවා හරි දෙයක් මම ෆේල් වෙනවා නම්, මම කරන දෙයක් අසාර්ථක වෙනවා නම්, කවුරු හරි මට කතාවක් හදනවා නම්, කවුරු හරි මට දෙයක් නෙගටිව් දෙයක් දෙනවා නම්, ඔයාගේ සාර්ථක පැත්ත විතරක් ඔයාට ඇබ්සෝබ් කර ගන්නවා පුරුදු වෙන්න. හරිද? හිතාමතාම කරන්න උත්සාහ කරන්න. මේක ටිකක් අමාරුයි. මොකද අපිට කවුරු හරි දෙයක් කරනකොට අපිට ඒක රිටර්න් එක දෙන්න හිතෙනවනේ. මටත් එහෙම හිතෙනවා. හරිද? හැබැයි ඉතින් මේකේ ධනාත්මක පැත්ත විතරක් ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙන ඔය මැසිවිලි නගන එක, කන් කෙන්දිරි ගාන එක, නහයෙන් අඩන එක නතර කරගන්න. තව ගොඩක් තියෙනවා ඔයාට කියන්න, අහගෙන ඉන්න. තව ටිකකින් කියන්න. හරි, අවසහතරයි විනාඩි 17.

0: වෙලා හවස 4 විනාඩි 20යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
1: Travel with Supreme
2: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

ஹலோ ஹலோ ஹலோ ஹலோ ஹலோ எத்தனை கவுது ஹலோ ஹலோ ஹலோ ஹலோ රේඩ බිනෝ TikTok live එක පැත්තට අද දවසේ ගයනියව මුලින්ම එකතු කරගන්න ඕනි ගොඩක් ආතරින් මම මතක් කරන්න ඕනි ඒත් එක්කම මිෂ්කා ඔයත් ඒ වගේම හර්ෂ බ්ලොග් අනේ මේ ආදරේ හිතනවා ඉතින් කියලා බල කාටද අපේ රුවන් ලක්මාල ඉන්න සුපුරුදු විදිහට අද ඇම්බලි පිටියෙන් ශාරක ෆෙනෑන්ඩෝ හලෝ කොමද ඔයාව එකතු කරගන්න ඒ වගේ මල්කි පෙර අප්සරා සුපුරුදු විදිහට ඔයාව මතක් කරන්න ඕනි ඩාලි ඒ වගේම අපේ මදු අනේ මදු පෙම්බර මදු ඔයාව ඔයාවත් එකතු කරගන්නවා නිමාෂා රත්නායක චූටි ගර්ල් තැන්ක් යූ ඩාලි ඔයත් ඇවිල්ලා ඉන්න ඒ වගේම අසාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න අනේ මොකක්ද මේ ආදරේ මිහිර කියන්නේ අන්න ඒක මටත් ප්‍රශ්නයක් මම ඒක තාම හිතනවා මොකක්ද කියලා රයිට් හල්ක් ඇවිල්ලා ඉන්නවා හල්ක්වත් මතක් කරනවා භාග්‍යව ආදරෙන් එකතු කරගන්නවා සෆ්නා මේ දැන් ආව සෆ්නා ඔයාවත් එකතු කරගන්නවා චතුවත් මතක් කරන්න ඕනි අනේ ඉතින් තව කවුරු හරි ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න හායි කියලා එතකොට මට කියාගන්න පුළුවන් මොකද මට උඩට ගිහිල්ලා කමෙන්ට් හොයනවා කියලා කියන්නේ TikTok live එකේ ටිකක් අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් හරිද මට කම්මැලි වැඩක් සුජීර ඉතාලි වලින් නේ අද සින්දු දෙන දවසක් නෙමෙයි ඔයාලට මම ඒ වුණාට ආව සින්දුවට එකතු කරගන්නවා කේෂාන් ඔයාවත් මතක් කරනවා හරි ගයනියා ඉතින් මම එකතු කරගත්තනේ ඒ වගේම සුබ සන්දේවක් වේවා ආශි නෝනා අපිට ලස්සන සින්දුවක් දෙන්න ඉජි අන්ර පුස්සල්ලාව BF ජනපදයේ ඉඳලා මට ලස්සන සින්දුවකට එකතු වෙන්න ඕනි කියලා කියනවා ඒ වගේම මදුෂාන් ඩාන්සර් අනේ ලස්සන සින්දුවක් ඕනි කියලා කියනවා හරි ඊළඟට ලස්සන සින්දුවක් තියෙනවා එකතු කරගන්නවා ඒ වගේම අනුරාධ හම්බ වෙන්න මම යනවා කෝට්ටේ පැත්තට අනුරාධ මගේ කතා වහගෙන ඉඳලා අත්තරින්න බෑ කියලා කියනවා බැරුණාට කවන්න ෆෝන් එක නම් අතාරින්නම් වෙනවා හරි එහෙනම් ඉතින් කවුද මේ නිරෝෂාන් මොකද පරක්කුනේ කියලා මම බලාගෙන හිටියේ ආදරේ ඉතින් මාත් ඉතින් ආදරේ ඈ හරි එහෙනම් අපි යමු වැඩි වෙලා ගන්න බෑනේ කතා වැඩි අඩුවෙන් සින්දු නෑ කතා අඩුවෙන් වැඩියෙන් සින්දු වෙන්න සින්දුව ලියානා ඔයාවත් එකතු කරගන්න සිසිර කුමාර මාවත් එකතු කරගන්න සින්දුවකට කියලා කියන එකතු කරගත්තා දැන් බලව හවස 4:28

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කෆේ with Nimesha.
10: The welcome show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
8: දකුණු අමරිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරි මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනයේ වේදනාවෙන් අංකිකී ස්ථානයේ සිටින බුලට් කුහුමින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙකු විදිහට සලකන්නේ.
4: දුව මිනිස්සු ඉදින්නේ කිම් ඔය ඇමසන් පැත්තේ ගියොත් ගිහිල්ලා එන්න නේද? බ්‍රසීල පැත්තේ ගියොත් එහෙම.
8: ඒව ගිහිගෙනවද එහෙනම් ඔයාලා?
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show.

0: ගෙදර යන ගමන් මග නොහැර ආරංග එම්පොන් ටවුන් ආශි එක්ක
1: වෙලාව හවස 4යි විනාඩි 36යි හිතවතුනි මේ වෙලාවේ රයිට් රවින්ද චන්ද්‍රසේකර ඇවිල්ලා ඉන්න ඔස්ට්‍රේලියාවේ සිට ඒ වගේම කෑගල්ලෙන් බණ්ඩ ඇවිල්ලා ඉන්නවා ආදරෙන් එකතු කරගන්න. අනේ මේ එයාට කොහොමත් මතක නැහැ ඇව්ව ඔයා කියන කතාව හරියටම හරි ඔය කියන කෙනාට පොඩ්ඩක්වත් මතක නැහැ පොඩ්ඩක්වත් සිහිය නැහැ යා මේ ලෝකෙනේ මේ දැන් ඉන්නේ අපි දන්නවා ඒක ඔයා හරි ඉන්දික කුමාර thank you නිරෝෂාන් ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කසුන් ඇවිල්ලා ඉන්නවා කසුන් කාලෙකින් ආවේ කසුන් බිසිනේ කමන්න කමන්න කමන්න ඉතින් බිසි වුණාට එනවනේ නේද අර ඉඳලා හිටලාරේ අපි බලලා යන්න එන එක වටිනවනේ ඉතින් නේද හරි ශාරක ප්‍රනාන්දු ආව ඒ වගේම නැවත වතාවක් ගයනීම එකතු කරගන්න මොකද නැත්නම් මට ලොකු ප්‍රශ්නකට මුණ දෙන්න සිද්ධ වෙන වඩියස් ඇවිල්ලා ඉන්නේ ඔයාවත් ආතරේ මතක් කරනවා චිකා ආයේ ඔයාවත් එකතු කරගන්න ඕනේ ප්‍රියංකර සිල්වා ඔයාව ආදරෙන් එකතු කරගන්න චිකා මොනවද කියන්නේ මං ඔව් කිව්වා හරි කුමාර හේවගේ ඔයාවත් මතක් කරා හරි මේ කට්ටිය ඔහොම ඉන්නකොට ඇඩික්ෂන් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඇඩික්ෂන් ඔයා කාටද ඇඩික්ට්ලා තියෙන්නේ ෆෝන් එකට? හරි ෆෝන් එක ගැන අපි කතා කරලා ඉවරයි. එතකොට නිතරම කම්ප්ලේන් කරන එක ගැන කම්ප්ලේන් කියන්නේ බොස්ට කියන කේලා නෙමෙයි ඈ. නිසරම මැසිවිලි ගන්න නගන එක ගැන අයියෝ මට මේම වෙනවා මට බෑ අයියෝ මොකක්ද අනේ මේ අන්නේ

ඉන්න නැතුව වැඩ පටන් ගත්ත නිසා. පර්ෆෙක් ටයිම් එකක් කියලා ජීවිතේ නෑ. මේ වෙලාව තමයි හොඳම වෙලාව කියලා කියනවා නම් ඒක තමයි දැන්. මේ මොහොත තමයි හොඳම මොහොත. නැතුව හොඳ වෙලාවල් කියලා වෙලාවක් නෑ. නැකත් බලලා එක එක විකාරණ අපි නටනවා. ඒක ඉතින් අපි අරිජිරාත් කාලයක් තිස්සේ කරගෙන එනේමනේ. හරිද? එහෙමයි කියලා අනේ හරි නැකතට අපි නැකත් බලලා තොරම් බැඳලා වැඩ පටන් ගන්න හිටපුවා. කොච්චර නම් විනාශ වෙලා තියෙනවද? ඒ නිසා පර්ෆෙක්ට් ටයිම් එකක් කියලා ජීවිතේ නෑ. මේ උදා වෙන මොහොත තමයි හොඳම මොහොත අලුත් දෙයක් ආරම්භ කරන්න. ඒ නිසා කොයි වෙලාවකදවත් හොඳම ටයිම් එකක් එනකන් දෙයක් ආරම්භ කරන්න බලන් ඉන්න එපා. ඔයාට දැන් හිතුනොත් මේ වැඩේ හොඳයි කියලා දැන් පටන් ගන්න. හරිද? විසඳුම මම ඔයාට දෙන්නම් ඒකට. 70%ක දැනුමක්. හරිද? එහෙම නැත්නම් සුදුසුකමක් තියෙනවා නම් වැඩේ පටන් ගන්න. ඉතිරි 30% වැඩේ කරගෙන යනකොට ඉගෙන ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. උදාහරණයක් විදියට ඔයාට හිතෙනවා ඉංග්‍රීසි පන්ති පටන් ගන්න ඕන කියලා. හරිද? ඔයාට දැනුමක් තියෙනවා. සුදුසුකමක් තියෙනවා. හරි 70%ක් ඔය සම්පූර්ණයි. හරි? ඉතුරු 30% ඔය සම්පූර්ණ වෙන්නේ මේ වැඩේ පටන් ගත්තා. මේ නිසා අදම ඉංග්‍රීසි පන්ති පටන් ගන්න. ඇත්තමම මේ කියන්නේ හොඳට මතක තියාගන්න. ජීවිතේ හොඳම වෙලාවල් කියලා නෑ. මේ උදා වෙන මොහොත තමයි හොඳම මොහොත. දැන් වෙලාව 4:41.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
1: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: බෙල්වා එක

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patala gannatu patan ganna satiya dawas pahema udeyata.
3: The welcome show.
1: Anugrahaya.
4: Inna

ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමුඛය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

0: නෑ, කමක් නෑ, කමක් නෑ. මොනව වුණත් ඉතින් කමක් නෑ. හවස පහයි වෙන අරිතකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: දන්නද වෙලාව කියද කියලා හව සහතර වෙනටි පහයි. ඇයිනි ආමුතු විදිර කතා කරන්න හරිට කතා කරන්න නොවිකාර නැතුව.
1: හරි අහන්නකෝ, අර මේ මංවට කිවන ප්‍රගමික පටන්ගන්නකට මතකද අර භයානක ඇබැහිවීම් වලට අපි ලක්වලා ඉන්න කළ ජීවිතේ ඇබැහිවීම් කියපු ගමන් එක පාට ඔලුරගන්න බා මද්‍ර විසා දුන්ට ගැන ඒවන මේ කියන්නේ අපි නොහිතා කරන එදිනදා ජීවිතය කරන පුරුදුම තමයි අපි ඇබ්බැහි වෙලා තියෙන එකක් තමයි ෆෝන් එක අපි කතා කරාය ගැන. අනිත් එක තමයි අර නිතරම කම්ප්ලේන් කරන ගන්න එක, අයියෝ මට මේක බෑ මැසිවිලි නගනවා කියලා අපි කියන්නේ එක. අනිත් එක තමයි පර්ෆෙක්ට්ද පර්ෆෙක්ට් සෝරි වේටින් බද පර්ෆෙක්ට් කන්ඩිෂන් නත් දෙක න හොඳම වෙලාව වෙනකම් වැඩ කරන්න වැඩ ආරම්භ කරන්න බලන් ඉන්න එක. අපි කාරණා තුනක් කිව්වා, තව තියෙනවා පැටි අහන්නකෝ. සුවපාසු කලාපයට කොටු වෙනවා. අපි කම්ෆර්ටබල් සවුන්ඩ් කියලා එකක් හදාගෙන තියෙනවානේ ජීවිතේ. මම දන්නේ නැව හදාගෙන තියෙනවද කියලා. මම නම් හදාගෙන තියෙනවා. බස් වල යන්න කම්මැලි. හරිද? ඔන්න වගේ ගොං දේවල් උයන්න කම්මැලි. කඩෙන් කනවා. ඔන්න වගේ දේවල් තියෙනවානේ. ඔයාගේ හීන මිය යන තැන තමයි සුවපාසු කලාපය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. අලුත් දෙයක් කරන්න බය වෙන්න එපා. තේරුණාද? ඔන දෙකට ජීවිතේ රිස්ක් එකක් ගන්න ඕනි සාර්ථක වෙන්න නම්. රිස්ක් එකක් නොගත්ත මිනිස්සු සාර්ථක වෙලා තියෙනවා හරිම අඩුයි. හැමෝම සාර්ථක වෙනවා කියන තැනත් මම කියන්නේ. නමුත් රිස්ක් එකක් අරගෙන ඉදිරියට ගිය මිනිස්සු තමයි හැමදාම ජීවිතේ දිනලා තින්නේ. ඒ නිසා අලුත් දෙයක් ආරම්භ කරන්න හිත හිතා ඉන්න එපා. හරිද? මේකට තියෙන විසඳුම තමයි හැමදාම කරන දේම කළොත් ඔයාලට ලැබෙන්නේ හැමදාම ලැබුණු ප්‍රතිඵල. ඒ නිසා ටිකක් අවධානමක් අරගෙන අලුත් අභියෝග බාර ගන්න ජීවිතේට. කරලා බලන්න ආසිතේ
0: වෙන ඕන දෙයක් වෙච්චාවේ පැනක් තැනක් ඔන්නෝ ඉන්න හවස පහයි.

0: ciao, ciao.
1: රයිට් දැන් බලව හවස 5 වෙනිදා 8යි.
2: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: පෙරලිකාර සඳුදා
5: කේන්තියන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
4: සුවබර අඟහරුවාදා
6: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
4: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
4: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
10: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The Welcome Show.
11: අනුග්‍රහය
12: වාර්තා පිට වාර්තා ප්‍රබුණ කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

ඇත්තටම හවස පහයි විනාඩි 24යි මම මේ කල්පනා කරේ රූකාන්ත කියලා තියෙන කතාව. සල්ලි නැතත් රජ වෙනවා කියලා කවුද දන්නේ කිව්වේ. සල්ලි නැත්නම් රජ වෙන්නේ කොහමද දන්නේ නේද? අනේ රෑ 10ට නිදාගත්තාම බලන්ද? හා පුළුවන්ලු. රයිට් නැද්ද වදවක් අපි කතාවට එනවා හිතපතුනි. අපි එදිනදා කරන පුරුදුත් එක්ක ඇඩික්ට් වෙලා තියෙන දේවල් මොනවද? එහෙම නැත්නම් අපි ඇබ්බැහි වෙලා තියෙන නරක පුරුදු මොනවද කියන එක ගැන තමයි අද දවසේ මම ඔයාව දැනුවත් කරමින් ඉන්නේ. ඔයාලට කැමති නම් ඒවා පිළිගන්න පුළුවන්, නැත්නම් නිකන් ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. රයිට්? හැබැයි මම කියනවා, ඒක මගේ යුතුකම. එකවර වැඩ කීපයකට හිර වෙන එක අපි හිතන අපි මල්ටි ටාස්කින් කියලා. හරිද? හොඳයි ඒක. හොඳයි හොඳයි. හැබැයි ඔයා දන්නවද එකපාර වැඩ ගොඩාක් කරන්න ගියාම එක වැඩක්වත් හරියට වෙන්නේ නැහැ කියලා. අවධානය බෙදී යාම නිසා ප්‍රතිඵල ඉතාම දුර්වල වෙනවා හිතවතුනි. අත්දැකීම් තියෙනවද? ඇත ඇත. මට ඇත. ගොඩක් බදාගත්තා වගේ කියලා අපි කතාවට කියන්නේ එකක්වත් හරියට කරන්නේ නැහැ. හරිද? ඒකට තියෙන හොඳම විසඳුම තමයි ඔයා දන්නවද කරන දෙයට 100%ක් අවධානය දෙන්න. එක වැඩක් කරනකොට ඒකට 100%ක් අවධානය දෙන්න. කෑම කනකොට ටීවී බලන්න එපා. පාඩම් කරනකොට ෆෝන් එක බලන්න එපා. අනුන්ගේ ඕපදූපයක් කියනකොට සින්දු අහන්න එපා. සින්දු අහන වෙලාවට අනුන්ගේ ඕපදූප හොයන්න එපා. හරිද? එක වෙලාවක එක වැඩක් විතරක් කරන්න පුරුදු වෙන අන්න එතකොට ඔයාලට ඇත්තටම ඒක හරි ෂෝක් දෙයක්. හරිද? අපි හිතන්නේ නැති දේවල් මේවා අපේ ඇතුලේ සිද්ධ වෙනවා. හරිද? අනිත් එක තමයි වැඩ කල් දාන එක. අද බෑ හෙට අනේ. අද බෑ හෙට හෙට හෙට මට බෑ. මට කම්මැලි. මං ඊළඟ ටෝක් සෙග්මන්ට් එක තව ටිකකින් යනවා. අපි යනවා සින්දු අහන්න. නෑ නෑ මං එහෙම කියන්නේ නෑ. මම මේ කරන්න ඕනේ වැඩේ දැන් කරනවා. හරිද? ඕනම අමාරු වැඩක අමාරුම කොටස් තමයි ඒක පටන් ගන්න එක. ඇත්තම කතාව. ඒකට දින හොඳම විසඳුම තමයි විනාඩි 5ක නීතිය. අර 5 minutes rule එක කියලා තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න. ඕනම අකමැති වැඩක් විනාඩි 5ක් විතර කරනවා කියලා හිතලා පටන් ගන්න. ඒක පටන් ගත්තට පස්සේ ඉබේම වැඩේ කරගෙන යන්න හිතනවා. ওই විනාඩි 5 තමයි අමාරුම දේ. ඒක ගැන පොඩ්ඩක් හිතන්න මම කිව්වට. හරිද? අනිත් අයගේ තව දෙයක් තියෙනවා. අපි මේ අපි ජීවිතේ අපි කරන දේවල්. හරිද? අනිත් අයත් එක්ක අපි මේ කම්පැරිෂන්, එහෙම නැත්නම් කම්පිටිෂන් නෙමෙයි මං කිව්වේ කම්පැරිෂන් කියලා. හරිද? කම්පැරිෂන් කියලා කියන්නේ අනුන් එක්ක තමන්ව සංසන්දනය කරනවා. බලන්න නේ දිරයි හඳයි එක හසේ පෑව්වට ඒ දෙන්නව සංසන්දනය කරන්න අපිට පුළුවන්ද? පෑහැනේ පුළුවන් කරන්න. පුළුවා පුළුවා. හැබැයි ඒ දෙන්න වෙලාවල් දෙකකදී එකම කාර්ය කරාට වෙලාවල් දෙකකදී දෙවිදිහකට තමයි ඒගොල්ලන්ගේ සේවය සපයන්නේ. ඒ නිසා කවදාවත් කාත් එක්කවත් කිසිම කෙනෙකු සංසන්දනය කරන්න එපා. විශේෂයෙන්ම තමන්ව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න උත්සාහ කරන එක නම් වැඩක් නැති වැඩක් වෙලයි මට හිතෙන්නේ. දැන් සමාජ මාධ්‍ය දිහා බලලා අනුන්ගේ ජීවිතයක තමන්ගේ ජීවිතය සංසන්දනය කරන්න ගියොත් ඔයාට ලැබෙන්නේ කලකිරීම විතරයි. අනේ අර මිනිස්සු කිරින් ගාලා පැනියෙන් අත හොදනවා අපිට තමයි නැත්තේ. අපිට කිසි දෙයක් නැහනේ. අනේ මන් දන්නේ මේ මිනිසුන්ට කොහේ තියෙන සල්ලිද මන් දන්නේ. මාර තැන්වලින් කන්නේ පුදුම ඇඳුම් අඳින්නේ බ්‍රෑන්ඩඩ් අඳිනවා බ්‍රෑන්ඩඩ් වාහන කොහේ තියෙන සල්ලිද දන්නේ. මොනවාරි විකුණනවත් දන්නේ නැහැ. ඔන්න වගේ තනියෙන් අපි කල්පනා කරනවා. අපිව සංසන්දනය කරනවා අනිතයත් එක්ක. හරිද? ඇත්තටම මේකෙන් වෙන්නේ අපි කලකිරීමට අපි ගැන අපි කලකිරීමට පත් වෙන එක විතරයි. හරිද? මොකද සමාජ මාධ්‍ය වලට මිනිස්සු දාන ෆොටෝ වීඩියෝ 90%ක්ම තියෙන්නේ බොරුව සෝබනේ විතරයි. දැන් අපි පේන්නේ නැද්ද? අපි ඔච්චර ලස්සනයිද? නෑ නේ හිතවතුනි. ඇත්තටම අපි ලස්සන නෑනේ. ඇත්ත කතාව කිව්වොත් එම අපි ඒව එඩිට් කරලා හරිද ওই ෆිල්ටර්ස් දාලා අරමෝ කරලා දැම්මහම ඇත්තටම මිනිස්සු හිතනවා අනේ මේකළු මාරු ලස්සනයි. දැන් TikTok live එක ගන්නකෝ අපි මේ වෙලාවේ කට්ටිය හොඳට බලාගෙන ඒකළු හිතාගෙන ඉන්නේ මං හෙන ලස්සනයි කියලා. ඇත්තටම කිව්වොත් අපි පාවිච්චි කරන හොඳ ෆෝන් එකක්, ඒකේ හොඳ කැමරා එකක් තියෙනවා. ඒකෙන් මාව ලස්සනට පේනවා. ඉතින් මේ සමාජ මාධ්‍ය කියන දේවල් වලට රැවටෙන්න එපා. හොඳේ. ඇත්ත කතාව. මේ සමාජ මාධ්‍ය තනියම තනි ක්‍රම තියෙන බොරු සෝබනේ විතරමයි. මේකට තියෙන හොඳම විසඳුම තමයි ඔයාගේ තරගයේ තියෙන්න ඕනි ඊයේ හිටපු ඔයත් එක්ක විතරමයි. වෙන කාත් එක්කවත් නෙමෙයි. දවස අවසානයේ ඔයාගේ ජීවිතේ වාට ලැබුණු වටිනම දේවල් 10ක් ගැන ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. දවස අවසානයේ. අද දවසේ මොනවද මට හම්බුනේ? ආ බොස් මට හොඳට බෑන්න. රයිට්. Thank you boss. එහා පැත්තේ කෙනා මට විරුද්ධව බොස්ට කේලමක්වා. Thank you මගේ ඔෆිස් එකේ ඔෆිස් මේට්. රයිට්. ඕකේ. අන්නේ වගේ ඔයාගේ ජීවිතේ ලැබිච්ච හොඳම 10. ඒ කියන්නේ දවසේ ඇතුළත ලැබිච්ච වටිනාම දේවල් 10ක් ගැන හිතලා ස්තුතිවන්ත වෙන්නවත් පුරුදු වෙන එක මරුවානේ. අනිත් එක ඉක්මනින් සහය අතාරින එක. අපි give up කරනවා හැමදේම හරි ඉක්මනින් ජීවිතේ. හරි? අසාර්ථකත්වයේ සහතික කළ හැකි එකම කර්මය, එහා කර්මය නෙමෙයි ක්‍රමය. කර්මය නම් මොකද්ද? අසාර්ථකත්වයේ සහතික කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි උත්සාහය අතහැරීම. ඒ නිසා හැමෝම නවත්තන තැන ඔයා නැවතින්නේ නැත්. ඔයා නවතින්නේ නැතුව හිටියොත් ඔයාලට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්කම තියෙනවා. හැමෝම නවතින තැන නැවතුනොත් අපිට දිනන්න වෙන්නේ නැහැ ජීවිතේ. ඒ නිසා හැමෝම නවතින තැන ඔයාත් නවතින්නේ නැතුව ඉස්සරහට ගියොත් ඔයාලට ජීවිතේ ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කැමති නම් ඔය අහන්න, නැත්තම් නිකන් ඉන්න. අපි යනවා සින්දු අහන්න. හවස 5යි විනාඩි 29යි.

0: වෙලාව හවස 5:33.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0212
2: Number 20 Number 10

0: Saturday weekend එක happening කරගන්න.
1: එතම් බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: The welcome show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: දකුණු අප්‍රිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරේ මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනියේ වේදනාවෙන් අංකිකේ ස්ථානයේ සිටින බුලට් කුහුඹින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙකු විදිහට සලකන්නේ.
6: මිනිස්සු ඉතින්නේ ඉතින් ඔය ඇමසන් පැත්තකුත් ගිහිල් එන්න නේද? බ්‍රසීල පැත්ත ගියොත් එහෙම.
5: ඒ වගේ යනවා දෙරන් ඔයාලා.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The welcome show.

අම්මෝ අච්චර ලස්සන සින්දුවක් අස්සේ මීරි කටහඬක් ඇහුණා. ඔයා බය වුණානේ? අනේ මං යන ඔස්ට්‍රේලියාව පැත්තට. රවිඳු චන්ද්‍රසේකර, ඔබව ඉතාම ආදරයෙන් මම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. එවැගේම සංජීව ලියනගේට සින්දුවක් කියන්න ඔල්ලු. මං කෝ සින්දුවක් කියන්න නම් තැන මෙතන නෙමෙයි, මෙතන සින්දු අහන තැනක්. මික රේඩියෝ ස්ටේෂන් එක පුතේ. තේරුණාද පුතේ? කෑණි හරි නේද මං කිව්වා? හරි, හෙත් එක්කම. ධම්මික හරියට හරි. එම් කියලා එක්කෙනෙක් ඇවිල්ලා ගියා සඳරුවන්.

0: ඉංජිනේරුවේ ක්‍රදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණය අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme.
3: සතියේ දවස් පහේම The Welcome Show අහන්න. හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
4: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
3: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
2: සුප්‍රීම් මියුසික් සන්දේ.
3: ඉනිදා උදේ 9ට.
5: ඉගෙන ගන්න සර්.
3: රයිට් වලව හවස පහයි විනාඩි 47යි. එහෙමනම් අදට යන්නයි හදන්නේ. ගිහින් යන්න. හෙට හම්බ වෙමු. සුබ රාත්‍රියක්. මනාචී.

0: සුභ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබිනි කෝටි 8 NLB දනඩතහනේ රුපියල් 2 කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: ක්‍රීම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
2: මගේ නම AG ජයරත්න බණ්ඩා. මගේ ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා තින් ටක් ගාලා මම ටිකට් හතරක් කරලා යනවා. මම ටිකට් එක දෙමු බලද්දී දවස් 3කට පස්සෙ තමයි මම ටිකට් එක බැලුවේ. ගමේ ටිකට් කවුන්ටරේ ගිහින් පොඩ්ඩක් බලනකොට මට ලස්ස 20ක මුදලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන රස්සාවත් එක්ක මගේ ළමයි 3 දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මේ මුදල වේදන් කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: රේඩියෝ
1: කාලයේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
2: සුවඳ දැනි දැනි දැනෙනවා.
3: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
1: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය.
5: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දොතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන අහන්න ඕනේ.
9: 89.1 89.3 Supreme Radio.

0: මෙල්ටෝල් හිස රදය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV ධන නිධානය නුතුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: දකුණු ඇමරිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරි මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනියේ වේදනාවෙන් අංකිකේ ස්ථානයේ සිටින බුලට් කුහුඹින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙකු විදිහට සලකන්නේ.
4: මිනිස්සු ඉතින්නේ කිම ඇමසන් පැත්ත ගියොත් ගිහිල් එන්න නේද? බ්‍රසීල පැත්ත ගියොත් එහෙම.
3: ඒ වගේ යනවාද එහෙනම් ඔයාල?
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ආසෙත් දිලේ පොළොවේ බලේ කොටන ඇහි. Supreme Radio. මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එව මෙහෙව.
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කපේ විත් නිමේෂා.
8: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
4: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
7: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
8: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
9: සුප්‍රීම් මියුසික් සන්දේ.
8: ඉනිදා උදේ 9ට.
7: ගින්න නැන් සර්.
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: Welcome show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padala gannatu padanganna satiya dawas pahema ude hatata
9: the welcome show
8: anugrahaya
12: wartha pita wartha tabani koti ate nlb tanade tahane lutrayen rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dimin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jathiya mahatana sampatha tanani dahane biladi gena obat kotipatiya kuwan
13: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
14: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ.

වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුන්දර හදවත් වෙලාවකට බලාගෙන ඉන්නවා බලාගත්තු අතේ. තමගේ ආදරය ගැන කියන්න, ආදරය කරන්න, ආදරය විඳින්න තමට කෙනෙක් නැති හින්දා. කෙනෙක්ට හිතෙනව ඇති මේ ජීවිතේ මම තනි වෙලා කියලා. ඒක වැරදි. ඔයා තනි වෙලා නැහැ. අපි ඉන්න ඔයා ළඟ ඔයාගේ ආදරණීය හදවතට ලඟ වෙලා. ඔයාට පුළුවන් ඔයාගේ හදවතේ හිර කරගෙන ඉන්න ඒ කාරණාව ගැන අදත් සුපුරුදු පරිදි අපිට කියන්න. අපි ලෑස්ති. ආදරේ නාමයෙන් ඔයාට ලඟ වෙලා අද ඔයාගේ තනිකම නැති කරන ගමන් මේ ලස්සන හෝරා තුන ආදරෙන් ගත කරන්න. අදත් ලෑස්ති ආදරය ගැන ආදරෙන් කතා කරන්න. පටන්ගමු මේ විදිහට සුප්‍රීම් රේඩියෝ ක්‍රීම් නයිට්.
1: සුන්දරත්වය තියෙන්නේ මහසිත නිහඬ වෙලා ඉන්න පුද්ගලයෝ ළඟ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම නිහඬත්වයක් තියෙන කෙනෙක් ළඟ අප්‍රමාණ සුන්දරත්වයක් තියෙනවා. සමහර වෙලාවල් වලට අපි තනිකමට ප්‍රේම කරන්න පටන් ගන්නේ ඒ සුන්දරත්වය නිසාමයි. ප්‍රේමය කියලා කියන්නේත් අන්න ඒ වගේ. ප්‍රේමය හටගන්නේත් සුන්දරත්වයකින් පිරිච්ච මනුස්ස හදවතක විතරයි. අපි අදත් සුපුරුදු විදිහටම ප්‍රේමය ගැන, ආදරය ගැන ලස්සනට කතා කරමු. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම ආසිතා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: දකුණු අප්‍රිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරි මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනයේ වේදනාවෙන් අංකිකී ස්ථානයේ සිටින බුලට් කුහුමින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙකු විදිහට සලකන්නේ.
8: දුව මිනිස්සු ඉදින්නේ කිම් ඔය ඇමසන් පැත්තෙ ගියොත් ගිහිල්ලා එන්න නේද? බ්‍රසීල පැත්තෙ ගියොත් එහෙම.
7: එහෙම ගිහින් එනවද එහෙනම් ඔයාලා?
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: නිදාන ගැන අපි අහලා තියෙනවනේ හසිත.
2: නිදාන ගැන අපි ගොඩාක් දුරට අහලා තියෙනවා. වැඩියෙන් අපි අහලා තියෙන්නේ නීති විරෝධී නිදාන ගැන. නමුත් මේ කියන්නේ ලෑස්ති වෙන්නේ නීති විරෝධී නැති මේක නීත්‍යානුකූල නිදානයක් ගැන.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න නීත්‍යානුකූල නිදානයක් ගොඩදා ගන්න විදිහ ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිදානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි ධර්මයෙන් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කර ඔන්න හමාර වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ 29 වන සිකුරාදා දවසේ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩ රටින් බිහි කරන්න ධන නිධාන ලොතරැය තුලින් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා.
2: ඉතින් දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ේම දිරුම් මදින ධන නිධාන ලොතරැයි පත් අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන සුවිශේෂී කාරණාව කියන්න ඕනේ. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් දැන් ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදීගෙන මේ ජූනි මාසයේදීත් ඔයාට පුළුවන් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලා දිනා ගන්න හැකියාවක් තියෙනවා. ජාතික මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සීනිය හැබෑ කර ගන්න. මේ මතක් කරන්නේ ජීවිතයේ සීනියට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතු වෙලා ඉන්න කියලා.

0: ආදරේ කියන්නේ සුන්දර දෙයක් කියලා අපි පටන් ගන්නකොටම කිව්වනේ හසිතා. ආදරේදී මේ දුර, වේලාව, මහන්සිය වගේ දේවල් අපිට ඇත්තටම දැනෙනවා හරි අඩුයි. කාලයක් තිස්සේ දුර ඉඳන් ආදරේ කරලා මුණ ගැහෙනවා කියන්නේම හසිතා. ඒක නිකන් සමහර විට රටක් රාජ්‍යයක් දිනාගත්තා වගේ හැඟීමක් ආදරවන්තීන් අතර ඇති වෙනවා. ඇත්තටම ළඟින් ඉඳන් කරන ප්‍රේමයට වැඩිය දුර ඉඳන් කරන ප්‍රේමය හරි බරයි කියලත් මට වෙලාවකට හිතෙනවා. හැබැයි ඉතින් මේ කොතන වුණත් ප්‍රේමය කියන්නේ හරි සුන්දර දෙයක්.
1: මනිෂා, දුර ඉඳන් ආදරය කරද්දි තමයි දෙන්නෙකුට තේරෙන්නේ තම තමන්ට කොයිතරම් අනිත් කෙනාව ඕනිද කියලා. කිලෝමීටර් ගාණක් දුර ඉඳන් වෙන්න පුළුවන්, සමහර විට රටවල් දෙකක් අතර වෙන්නත් පුළුවන්. ආදරය කරන අය කොයි තරම්නම් කැපකිරීමක් කරනවද, දෙපැත්තකට වෙලා ලං වෙන්න බැරිව ආදරෙන් දරාගෙන. අනේ, ඉක්මනටම එයාලට ළඟින්ම ඉන්න, ළඟින් ඉඳන් තුරුල් වෙලා ආදරය කරන්න ලැබෙන්න ඕනේ. තමන් බලාපොරොත්තු වෙන ජීවිතේ ඉක්මනටම තමන් ළඟට ගන්න හැකි වෙන්න ඕනේ.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොම හරි දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්තු නිසායි අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තොත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන්ට හිතෙන ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩලෙ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැදුනොත් එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණේ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ යෝජනාවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්.
3: Travel with Supreme.
2: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
3: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එදා බෙදා තුර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.

0: ඉතින් මනිෂ, අපි අද සම්පත ගැන දැන් ගොඩාක් දුරට ගොඩාක් අයට කියලා තියෙන. ඉතින් අපිව අහගෙන ඉන්න අය දන්නවා මේ අද සම්පත කියන්නේ මොකක්ද කියලා. විශේෂ කාරණා ටිකක් තියෙනවා මේ ගැන කියන්නේ. ඒ ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ.
1: අනිවාර්යයෙන්ම කිව යුතු කාරණා.
0: ඔන්න ඉතින් අපි වහගෙන ඉන්න කෙනෙක් නම් හොඳට අහගන්න මේ කියන කාරණාව. හරි. මහජන සම්පත දිනුම්වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නු ලබන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ මේ ත්‍යාග රටාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් වාර දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලක් ඔන්න ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් දේවල් තියෙනවා.
1: ඔව්, ඒ විතරක් නෙවෙයි හසිත. අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි දිනා ගන්නත් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි අනෙකුත් සෙසු මුදල් තෑගත් එක්ක අද සම්පත ලොතරැයි පත්තරහා ඔබට ත්‍යාග ගණනාවක් ඔන්න දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ මතක් කරන්නේ අත වියදමට අත සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාව. එහෙමනම් ඉතින් ජීවිත සිහිනට වසනාවේ ආශිර්වාදේ ඔයාගේ ළඟට මරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දිගින් දිගටම අත්වල් බැඳගෙන ඉන්නවා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී, කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැළපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී බෑක්.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padala gannatu padan ganna satiya dawas pahema udeyata
6: The welcome show.
2: අනුග්‍රහය.
7: එන්න

0: ඉංජිනේරුවේ කෘතියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 super.

පළමු හෝරාවේ අවසානය මේ විදිහට සිදු වෙන්නේ. අපිට තවත් හෝරා දෙකක් තියෙනවා ආදරය ගැන ආදරෙන් කතා කරන්න. ඔයාගේ හදවතේ තියෙන කාරණාව ඔයා අපිට කියන්න. අපි ලෑස්ති ඒ කාරණාව ගැන මුළු ලෝකෙටම ඇහෙන්න හරි ලස්සන කතාබහක් සිදු කරන්න. අපි ලෑස්තිව ඉන්නවා ඒ වචන අතර තියෙන, ඒ කතාව අතර තියෙන හරි ලස්සන සියුම් තැන් ගැන සංයමයෙන් ස්පර්ශ කරන්න, ආදරෙන් ස්පර්ශ කරන්න. අපි ලෑස්ති ඔයාගේ කතාවට මේ ගුවන් කාලය තුළ ආදරණීය ඉඩක් දෙන්න. දිගටම එකතු වෙලා ඉන්න 89.1 89.3 ආගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0718 89.3 89.3. එනං ඉතින් අද තෝරාවකින් හමු වෙනකම් දිගටම ආගෙන ඉන්න. මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: චී ප්‍රශ්නයක් අහන්නද?
1: අහන්න බලන්න.
0: දැකලා තියෙනවද ජීවිතේ අවදානම් ගන්න මිනිස්සු?
1: අපි හැම කෙනෙක්ම මුළු ජීවිත කාලෙම සිදු කරන්නේ අවදානම් තියෙන වැඩ. ඇත්තටම වෙලාවකට මේ ජීවිතේ යම් කිසි ආකාරයකින් කිව්වොත් අවදානමක් තමයි.
0: ඇත්තටම ජීවිතය කියන්නේ අවදානමක් තමයි. ඔය විශ්වාස කරනවද ආදරයේදීත් මිනිස්සු අවදානම් තීන්දු තීරණ ගන්නවා කියලා? ඇත්තටම හසිත ආදරයේදී මිනිස්සු මැරෙනකම් ළඟින් ඉන්න හරි, එහෙමත් නැත්නම් මතක් කර කර ජීවත් වෙන්න හරි, ආදරයේදී අවදානම් තීන්දු තීරණ ගන්නවා. සමහර විට එක පන්ති මට්ටමක නොවෙන්න පුළුවන්, පන්ති මට්ටම් දෙකක වෙන්න පුළුවන් ඒ කිසිම දෙයක්. අපි කතාවටත් කියන්නේ තඹ තොයිතුවකට මායම් කරන්න නැතුව කියලා. අන්න ඒ විදිහට ආදරෙන් වෙලෙනවා. ඉතින් ඇත්තටම අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සු අතරේ ආදරයේදීත් අවදානම් තීන්දු තීරණ ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා.
1: ආදරය ගැන කතා කරද්දි මනීෂා, කැපකිරීම කියන දේ ගැන කතා නොකර බෑ. මේ කැපකිරීම ගැන කතා කරනකොට අවදානම් තීරණ ගැනත් අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ. ආදරයේදී ගන්න සමහර අවදානම් තීරණ සතුටදායක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් අනාගතයේදී. මම දැකලා තියෙනවා සමහර අවදානම් තීරණ ගත්ත අය හිනා වෙන විදිහත්, සමහර අය අඬන විදිහත්. ඒ නිසා ඒ තීරණ ගනිද්දී දෙපාරක් හිතලා නෙවෙයි, තුන් පාරක් හිතලා බලන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා, අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුක මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: දකුණු ඇමරිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරේ මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනීය වේදනාවෙන් අංක 1 ස්ථානයේ සිටින බුලට් කුහුඹින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙක් විදිහට සලකන්නේ.
7: මිනිස්සු ඉතින් නේද කිම් ඔය ඇමසන් පැත්තේ ගියොත් ගිහිල්ලා එන්න නේද? බ්‍රසීල පැත්තේ ගියොත් එහෙම.
6: ඒව ගියේ නෝ නේරන් ඔයාලා.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
0: අසුනවියයි 1 Supreme Radio. Supreme Radio. Supreme Radio. වගේ යන්න. වගේ රට.

89.1 89.3 අපි වහගෙන ඉන්නවා වගේම ඔයාගේ හතවතේ මේ වෙනකොට අපිට කියාගන්න ඕනේ කියලා හිතන තරමේ කතාවක් ගොඩනැගිලා ඇති. ඔයාගේ ජීවිතයේ ඇතුළේ තිබුණ කතාවක් අපිට කියන්න බලාගෙන ඉන්නවා ඇති. ඔයාට පුළුවන් අපිට ඒකේ ගැන කතා කරන්න. අපි ලෑස්ති ඒ දේවල් තුළින් අපේ කතාවට පන්නරයක් ලබා ගන්න. අපි ලෝකෙටම ඇහෙන්න ඔයාගේ ආදර කතාව ගැන ආදරෙන් කියමු. මේ ලස්සන හෝරා තුන අපි ඔයා වෙනුවෙන් වෙන් කරන්නේ ඔයාගේ ජීවිතයේ සතුටින් තියන්නත් ඔයාගේ දුක නැති කරන්නත්. ඉතින් අපි දුක කියන දේ අපේ ජීවිතෙන් ඈත් කරලා දාලා හැම වෙලාවකම සතුට කියන දේ ගැන විතරක් ආදරෙන් හිතමු. මේ වෙන් වෙලා තියෙන හෝරා කිහිපය අපි ආදරෙන් ගත කරමු. ලැස්ති හොයාව එක්කන් රාත්‍රී 10 වෙනකන් මේ චාරිකාව යන්න. දිගට මහගෙන ඉන්න 0112 510 510 කෝල් එකක් ගන්න. 0718 893 893 වට්සප් මැසේජ් එකක් දාන්නත් ඔයාට හැකියාවක් තියෙනවා. දිගට මහගෙන ඉන්න. මේ අහගෙන ඉන්නේ ඩ්‍රීම් නයිට්.

0: Supreme Radio. Supreme Radio. Supreme Radio. වකිහඬ වකිරට.
1: කොයිතරම්නම් දේවල් තියෙනවද අපිට කරන්න මේ ජීවිත කාලය ඇතුලේ. ඉතින් මේ දේවල් වලට සල්ලි ප්‍රශ්නයක් එනවා නේද?
2: අනිවාර්යයෙන්ම සල්ලි කියන්නේ අපේ හැමෝටම ප්‍රශ්නයක් නේ හසිත.
1: ඉතින් කොහොමද නිදානයක් වගේ දෙයක් තිබ්බොත් මේ දේවල් හැබෑ කරගන්න?
2: අදහසත් හොඳයි.
1: ඉතින් මේ තමයි නීත්‍යානුකූල නිධානය. මොකද්ද? ධන නිධානය. ජීවිතයේ සිහින යථාර්ථය බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව ඔන්න සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි. මේ අවුරුද්ද මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනයේදී ඔන්න රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියා ඔන්න බිහි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා කන්ද උඩරටින්. ඉතින් ඔයාටත් පුළුවන් මේ ත්‍යාගලාභීන් බිහි කරනවා වගේම ඔයාත් ත්‍යාගලාභීක් වෙන්න හැකියාවක් තියෙනවා.
2: අනිවාර්යෙන්ම මහසිත. ඉතින් දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වයේ ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලයේ සතේ දින 7ම දිනුම් අදින ධන නිධාන ලොතරැයි අලෙවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වයේ සපයනවා. ඉතින් ඒ කියන්නේ ඒ හරහා අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වයේ ලබා දෙනවා කියන කාරණාව. ඉතින් තවත් බල බල ඉන්නපා දකින දකින තැන බලන බලන තැන ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිල දේගෙන මේ ජුනි මාසයේදී ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්නත් උනාට දැන් හැකියාව දින. හැමනම් ඉතින් ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔයත් මිලදීගෙන කෝටිපති සිහිනය හැබෑ කරගන්න කියන දේ තමයි මේ විදිහට අතරින් මතක් කරන්නේ. මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මහරජ උත්තමයා වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා.
8: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
3: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සම්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ
7: ඉනිදා උදේ 9:00ට.
6: ඊගෙන් නම් සර්.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5 උදේ 10ට
6: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata
2: the welcome show
1: anugrahaya
5: wartha pita wartha tabuna koti yate nlb danade tahane lukrayen rupiyal koti 13.9 ata ikma u dawanta supiritaya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danani dahane biladigena obat kotipatiya kuwanna
6: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 89.1 89.3 Supreme Radio. Supreme Radio. මේක සුපිරියක්.

0: හසිත මෙයි මාර ප්‍රසංගය පොත කියවල තියෙනවාද?
1: ඕ මනිෂා, මං ඒ කතාව කියවල තියෙනවා. හරිම ලස්සන නවකතාවක්.
0: හරිම ලස්සන නවකතාවක්. මං චුට්ටක් ඒ පොත ගැන මතකේ පැත්තකින් තියලා ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නද?
1: අහන්න බලන්න.
0: ආදරේදි අපි ගොඩාක් වෙලාවට අයිතිය වෙනුවෙන් තරඟ කරනවනේ හසිත. ඒ වෙලාවට අපිට හිතෙන එකම දේ තමයි එයා මගේ විතරයි, එයාව අයිති මට විතරයි කියන දේ. හැබැයි මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ මෙයි මාර ප්‍රසංගයේ පොත කියවලා තියෙනවද කියලා. මේ පොතේ එක තැනක තියෙනවා හසිත මෙන්න මේ විදිහට. එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි. හැබැයි එයා කොහේ හරි හොඳින් ඉන්න ඕනි කියන එක විශ්වීයයි. කල්පනා කරලා බලද්දී අපි ආදරය කරද්දී ආදරය කරන්න ඕනේ මෙන්න මේ කාරණාව හිතේ තියාගෙන.
1: ඔව්, ඒ කතාව ඇත්තක්. ඒත් මනිෂා, ආදරේදි කවුද නේද තමන් ආදරය කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින්න ආස. සමහර විට ඒක ආත්මාර්ථකාමී වගේ වෙන්න පුළුවන්. ඇත්තටම ආදරය කියන්නේ මෙන්න මේකයි කියලා කියන්න බැරි වුණාට ආදරය කියලා කියන්නේ තමන් ආදරය කරන කෙනාගේ සතුට. මේ මට දැනෙන විදිය. මෙහෙම හිතුවට වැරදකුත් නැහැ. ඉතින් ඔය ආදරය කරන කෙනාගේ සතුට ගැන ආදරේ නාමෙන් ඉස්සලාම හිතලා බලන්න. ඒක තමයි මට තේරෙන විදියට හරිම ආදරේ.

0: Supreme Radio. Dream Night. Night.
1: අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: 89.1 89.3 Supreme Radio.

හෝරා දෙකකුත් කත වෙලා අපි මේ ආරම්භ කරලා තියෙන්නේ අද දවසේ අවසාන හෝරාව. රාත්‍රියේ 10 වෙනකන් අපි ඔයත් එක්ක ඉන්නවා. සතිය දවස් පහේම මේ වෙන් කරන වේලාව අපි ඔයා වෙනුවෙන්මයි වෙන් කරන්නේ. විශේෂයෙන්ම ආදරණීය හදවත් තියෙන ඔයාට. නමුත් ආදරණීය හදවත් නැති අයත් අපි වහගෙන ඉන්නවා. එයාලා අහන්නේ තමන්ගේ හදවතට ආදරණීය බව ඇති කරගන්න. අපි ලෑස්ති. ආදරණීය බව හොය හොයා තාමත් දුවගෙන යන ඔයාව මොහොතකට නතර කරලා අපි ළඟ නතර කරලා ආදරණීය හදවතක් ඔයාට දවසක තිළිණ කරන්න. ඉතින් දිගටම හැම දවසක්ම අපි වහගෙන ඉන්න ආදරෙන් කියන දේ මතක් කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. රාත්‍රී 10 වෙනකන් අපිට වෙලාව තියෙනවා. මොනිෂේ මමයි මේ පැත්තේ රැඳිලා ඉන්නවා. ඔයගේ කතාව අහන්න, ඒ වගේම ඔයත් එක්ක ආදරය ගැන ආදරෙන් කතා කරන්න. මේ පැත්තට කෝලයක් ගන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම WhatsApp එකට මැසේජ් එකක් දාන්නත් ඔයාට හැකියාවක් තියෙනවා. දෙකටම රැඳිලා ඉන්න 89.1 89.3.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රිකිල්ල ගස්කඩ BMW වණ්ඩා මහතා.
1: ගොවිසෙත ටිකට් ගන්න මට ඇවිල්ලා තියෙන්නේ. මම මුල පොඩි දවස්වල ඉඳන්ම ටිකට් ගන්නවා. නමුත් මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ පළවෙනි වතාව. තමන් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ළමා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තරුණ පරම්පරාවන් ඉල්ලා සිටිනවා මම වගේ දිගටම ටිකට් අරන්ව ජයග්‍රහණය හිමි කරගන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට හන් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවියමයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3

0: සමහර වෙලාවල් වලට හසිත සමහර මිනිස්සු දැක්කාම මට හිතෙනවා මේ මිනිස්සු කොහොමද මෙහෙම තව කෙනෙක් ගැන මේ විදිහට හිතන්න පුරුදු වෙන්නේ කියලා.
1: අනිෂා, අයියෝ ඒ විදිහට කියන්නේ.
0: නිකන් හිතන්න හසිත, තමන් අවුරුදු ගාණක් ආදරය කළා. ඒ ආදරේ අත්හැරුණට පස්සේ හිතේ දුක පුරෝගෙන, නමුත් ආදරේ කරපු කෙනා වෙනුවෙන් කිසිම වෛරයේ සිතුවිල්ලක් හිතන්නේවත් නැතුව ඒ කෙනාට අනුකම්පා කරලා ඒ කෙනා ළඟටවත් යන්නේ නැතුව දුරින් නිදන් ආදරේ කරන්න ඇත්තටම මිනිස්සුන්ට පුළුවන් දහසද?
1: අපි කලින් කතා කරා මේ දේවල් ගැන. ගොඩාක් දුරට අපිට දුරින් නිදන් ආදරේ කරන්න පුළුවන්. ආදරේ ගැන හරියට තේරුම් ගත්ත අයට.
0: අනිවාර්යයෙන්ම ආදරය ගැන හරියට තේරුම් ගත්ත අයට ආදරේ ලස්සනට පෙන්වන්න පුළුවන් හසිත. සමහර මිනිස්සුන්ගේ හදවත බිමට සමතලා කරලා දාලා ගිය මිනිස්සු ගැන පවා වෛරයක් තියාගන්න බැරි තරමට පෙලක් වෙලාවට සමහර මිනිස්සුන්ගේ හිත හරිම අවිහිංසකයි හසිත. ඒ හිත්වලට මම ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන්ම සැනසීම ලැබෙන්න ඕනි කියලා.
1: ආදරයේදී අනිත් කෙනාගේ සතුට තියෙන තැන දැකලා හිත හදාගන්න කියලා අපි ඔයාගෙන් ඉල්ලනවා. ඇතැම් අය ඉන්නවා අන්න එහෙම අය. තමන්ගෙන් ඈත් වෙලා ඈතට යන කෙනෙක් ගැන කොයිතරම්නම් වෛරයක් හිතේ තියාගන්න ඕනෙ උනත් එහෙම කරන්න බැරි අවිහිංසාවාදී අයත් මේ ප්‍රේමනේ ලෝකේ කොයිතරම්නම් ජීවත් වෙනවද? මම හිතන්නේ වෛර කරන්න පුළුවන් හේතු වලට වඩා පැත්තකට වෙලා සතුටින් සුබපතන්න පුළුවන් තරමේ ලස්සන මතක එයාගේ හදවතේ එකතු කරගන්න ඇති. ඉතින් සතුටින් ආදරය කරන්න, සතුටින් සමුගන්න.

0: සුන්දර තම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ගමේ පන්සිරියාගේ හැටකාරිය.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට Tempo Town අහන්න.
7: Tempo Town
6: with Ashi.
8: 89.1 Supreme Radio.
9: Supreme Radio. Make a superior.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: දකුණු අප්‍රිකා මහද්වීපයේ මේ බ්‍රසීලයට අයිති ඇමසන් වනාන්තරයේ ඉන්නවා චාමර මේ ගෝත්‍රික කොට්ටාසයක්. සටිරේ මාවේ කියන ගෝත්‍රික ජනතාව තමයි ඇමසන් වනාන්තරයේ ඉන්නේ. මේ ගෝත්‍රයේ නව යෝන් තරුණයන්ට චාරිත්‍රයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෂ්ටනීය වේදනාවෙන් අංකිකී ස්ථානයේ සිටින බුලට් කුහුඹින් පිරුණු අත්වැසුමක් විනාඩි 10ක් යනකම් අද්දකේම දාගෙන ඒ වේදනාව විඳින්න ඕනේ. මේ වේදනාව දරාගෙන හිටියොත් විතරයි ඔහු ගෝත්‍රයේ නියම පිරිමියෙක් විදිහට සලකන්නේ.
4: මිනිස්සු ඉතින් කිම්ම ඇමසන් පැත්තකුත් ගිහිල් එන්න නේද? බ්‍රසීල පැත්තක යොත් එහෙම.
3: ඒව ගිහින් එනවා නේද ඔයාල?
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
3: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ කොටම සතියේ දින පහ.

0: උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
1: 89.1 89.3 Supreme Radio.

0: අපිට වෙන් වෙලා තිබුණෝ ආදරණීය හෝරාතුන මේ විදියට අවසන් වෙලා තියෙන්නේ. අපිට යන්න වෙලාව ඇවිල්ලා. යන්න ලෑස්ති. තවත් දවසකට ඔයාට බලාපොරොත්තු ගොඩාක් ඉතිරි කරලා අපි තවත් දවසකින් ආදරය ගැන ආදරෙන් කතා කරමු. අද දවසේ අපිත් එක්ක රැඳිලා හිටපු ඔයාට ගොඩක් ස්තුතිය පුද කරනු. ඒ වගේම ආදරණීය හදවත් තියෙන්නේ ආදරේ විඳින්න ආදරේ කරන්න. ඉතින් ඔයාගේ ජීවිතයේ දුකින් පිළලනම් දුක නැති කරන්න අපි ලෑස්ති. ඔයාගේ ජීවිතයේ සතුටින් පිළලනම් ඒ සතුට තව තවත් වැඩි කරන්න අපි ලෑස්ති. සුපුරුදු පරිදි සති දවස් පහ වෙන් වෙලා තියෙනවා මේ විදිහට. මේ රාත්‍රිය රාත්‍රි 7 ඉඳලා රාත්‍රි 10 වෙනකම් කියන මේ හෝරා තුන අපිට ආදරය ගැන ආදරෙන් කතා කරන්න. තවත් දවසක හමු වෙමු රැඳිලින් අපිත් එක්ක.
1: ඔයා කියපු විදිහට මහසිත, ආදරය කියන්නේ ඇත්තටම කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ආදරය කියන්නේ ඇත්තටම තවත් කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් මාතෘකාවක්. හැබැයි ආදරය කියන්නේ අපි හැමෝටම දැනෙන්න ඕන හැඟීමක්. එහෙමනම් මේ හැඟීම තව දවසකට ඔයාට තිළින කරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ගිහිල්ලෙන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සුභ රාත්‍රියක්. මම අනීෂා.
0: මම හසිතා.

0: 89.3
1: Supreme Radio
2: What?

එක 89.3 Supreme Radio.

Sunaveri ekran Sunaveri Internet Supreme Radio.

89.1 89.3 Supreme Radio.

Tsunami ay ikaw, tsunami ay tunay. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

0: Korea Ituna
1: Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

ආදි ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 89.3 Supreme Radio.